0: the end of it. That's all, folks.
1: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැඩගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැඩගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
2: Proud sponsor of 3ZZZ, 92.3 FM.
3: Every culture.
2: Every voice.
3: Every day.
2: 3ZZZ.
4: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්.

අද උදෑසන ධම්ම චින්තාව පවත්වන්නේ ඩැන්නිනොන් නිසල අරණ භාවනා මධ්‍යස්ථානාධිපතිනි ගරුතර පූජ්‍ය පොල්චින්තා මෙහෙණින් වහන්සේ විසිනි.

తుము సమాసం గున్నస తిరువంశరణై సదా బుద్ధి సంపన్న గుణగరుక కారుణిక పింగతుని దవసే ధమ్మ చింతావిం අපි සිහි කරන්නට කැමති සියලු දෙනාටම මේ ධම්මේ හවේ රක්කති ධම්මචාරී කියන බුදුජාන් වහන්සේ පෙන්නලා දීපේ තියෙන ධර්මතාවයේ තියෙන සත්‍යතාවයේ සහ අද දවසට ඒක කොච්චර වැදගත්ද කියන එක අපිට පේනවා. ලෝකෙ දිහා බැලුවම එහෙන් ගම් වතුරෙන්, මෙහෙන් සුනාමි වලින්, මෙහෙන් භූකම්පන වලින්, මෙහෙන් ගිනි කඳු වලින්, ඕම ඕම එහෙන් නියඟ වලින් මිනිස්සු කොයි තරම්නම් දුක් විඳිනවද, පීඩා විඳිනවද, ජීවිත ක්ෂණයක් තුළ නොහිතන ආකාරයට විනාශ වෙලා යනවා කියලා. මේ හැම දෙයකටම අපි මූණ දෙද්දී අපි දන්නවා හේතුවක් නැතුව නෙමෙයි මෙව සිද්ධ වෙන්නේ, හේතුවක් ඇතුවමයි. කර්ම ඵල විපාක කියලා අපි කියන්නේ ඒකට. එතකොට බුදුචාන් වහන්සේ පෙන්නලා දෙනවා මේ ආත්මార్థකාමීව ජීවත් නොවි ආත්මార్థේ දුරු කිරීම පිණිස අවිද්‍යාවෙන් මමත්වය කියන එක දුරු කරලා අනිච්ච දුක්ඛ මේ ස්වභාවය අනත්තයි කියන ස්වභාවය අවබෝධ කරගන්න වැඩ කරනවා නම් අපි කියනවා මගපල ලබාගෙන මමත්වේ දුරු වෙච්ච තැනට අපි කියනවා රහත් වුණා කියලා. මෙන්න මේ වැඩපිළිවෙල තමයි ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ. ඒතතේ මමත්වේ දුරු කරමින් තොට අනුන් ගැන හිතමින් මුලින් පරාර්ථය වැඩෙන විදිහට වැඩ ටික කරගන්න ඕන. බෝසත්කමින් බෝසත් ගුණ වැඩෙන විදිහට. මෙන්න මේක ඉතා වැදගත් කොටසක් තියෙනවා සීලයක් රැකගෙන ජීවත් වෙනවා කියන එක. පංච සීලය රැකගෙන ජීවත් වෙනවා කියන්නේ ඒ මමත්වේ දුරු වෙන විදිහට අනුන් ගැන හිතමින් මෛත්‍රී සහගතව අහිංසක විදිහට ජීවත් වෙන්න පටන් ගන්නවා. අපිට මොනවා හරි අපි හිතමු ආසාවක් ආවා කියලා ඒ ආසාව ඉටු කරගන්න ගියාම කෙලින් හෝ වක්‍රව හෝ කාට හරි ඉස්සාවක් පීඩාවක් හානියක් විනාශයක් සිද්ධ වෙනවා නම් අපේ අතින් හරි අන් කෙනෙක්ගේ අතින් හරි චේතනාවක් ඇතුව හරි නැතුව හරි මේක පොයින්ට් එක මේ අපි කර්ම කරගන්න එක නෙමෙයි තව කෙනෙක්ට නොරිද්ද ඉන්න හදන එක තව කෙනෙක්ට දුකක් නොදී ඉන්න හදන එක තව කෙනෙක්ව විනාශ නොකර ඉන්න එක මෛත්‍රිය කොහොම මෛත්‍රියද අර දරුවෙක් ඉන්න අම්මා හැමතිස්සෙම උදේ දවල් රැ දරුවා ගැන කොයිතරම් කැක්කුමක් තියෙනවද ආන්නේ හා සමාන කැක්කුමක් අපිට තියෙන්න ඕන කියනවා මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණ සියලු සතුන් කෙරෙහි මේ මෛත්‍රිය කරුණාව දයාව මුදිතාව උපෙක්ඛාව අපේ තුල වැඩෙන්න ඕනේ. අපිට දැනට අපේ දරුවා ගැන තියෙනවා හැබැයි අල්ලපු ගෙදර දරුවා ගමේ ළමයි රටේ ළමයි අන් සියලු ළමයි ගැන කිසිම හැඟීමක් නැහැ. එතකොට අනික් හැමෝමත් ළමයි වගේ තමයි. ඥාතීන් නොවිච්ච කෙනෙක් නෑ, අපිට දරුවෙක් නොවිච්ච කෙනෙක් නෑ. සර බුදුචාන් වහන්සේ පෙන්නලා දෙනවා මෙන්න මෙහෙමයි මෛත්‍රිය වඩන්න ඕනේ. ආන්නේ මෛත්‍රියෙන් තමයි ජීවත් වෙන්න ඕනේ. තිච්ඡං චරං නිසින්නෝවා සයනෝවා යාවතස්ස විගත මිද්දෝ. දවස පුරාම මොන විදියට මොන වැඩ කර කර හිටියත් වාඩි වෙලා ඇවිද ඇවිද හිටගෙන ඇලවෙලා මොන විදියට කය පවත්වාගෙන හිටියත් මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ වල පවත්වා ගනිමින් ඒ කියන්නේ මෛත්‍රිය වැඩෙන විදියට මමත්වේ දුරු වෙන විදියට හැමතිස්සම අන් සියලු දෙනා ගැන හිතමින් අර දරුවා ඉන්න අම්මා දරුවා ගැනම හිත හිතනේ හැම තීරණම ගන්නේ දරුවට යහපතක් වෙන විදියට. ඒ විදියට අපි හිතන්න ඕනේ සියලු සත්වෝ කෙරේ කාටවත් අයහපතක් නොකර දුකටපත් වෙන ස්ට්‍රෙස් එකටපත් වෙන දේවල් නොකර හැමෝටම ස්ට්‍රෙස් එකක් නැතුව සනසිල්ල සතුටින් ඉන්න දේවල් තමයි අපි කරන්න ඕනේ. මෙන්න මේකේ අදිතාලම තමයි අත්ථූපනායක ධම්මපරියාය පදනම කියන පදනමේ ඉඳලා තමුන්ගේ බිහේවියර් එක හදාගන්න. ඒක තමයි අපි සීලයක් රැකගෙන ජීවත් වෙනවා. ඉතින් මේකේ පහක් තියෙනවා. අනුන්ට හිංසා පීඩා නොකර ජීවත් වෙන ක්‍රමයක්. ඉතින් මෙන්න මේ පංච සීලවත් අපි රැකගෙන ජීවත් වෙන්න ඕනේ අඩුම තරමේ. එතකොට බුදුජාන් වහන්සේ පෙන්නලා දෙනවා මේ පංච සීලය රැකගෙන මෛත්‍රී සාගතව ජීවත් වෙන කෙනාට තියෙන ආනිසංස මිත්තානිසංස සූත්‍රය. ස්වභාව ධර්මයේ අපල උපද්‍රව වලින් පවා එයා රැකෙනවා කියලා කියනවා. ගින්දරෙන්, වසවිස වලින්, අවියායුධ වලින් වෙන්න පුළුවන් හානි වලින්, සත්තුන්ගෙන් වෙන්න පුළුවන් හානි, අමනුෂ්‍යයන්ගෙන් වෙන්න පුළුවන් හානි, හේිනෙනුත් අපිට බය වෙන්නේ නැතුව නිදා ගන්න පුළුවන්, හොඳට නිින්න යනවා, හොඳට උදේට ඇහැරෙනවා,
නිදිපෙති ගන්න ඕනේ නැහැ, සයිකියාට්‍රිස් ළඟට යන්න ඕනේ නැහැ, මානසික රෝග හැදෙන්නේ නැහැ. එතකොට අපි ප්‍රිය වෙනවා කියනවා මනුස්සයන්ට, අමනුස්සයන්ට, සත්තුන්ට, සිව්පාවන්ට, දෙවිවරුන්ට. මේ විදිහට මේ මෛත්‍රී සාගතව ජීවත් වෙනවා නම් හැමතිස්සෙම අන්‍යය ගැන හිතමින්, අන්‍යය මුලින් සත්තුන්ගෙන් වෙන්න පුළුවන් හානි, අමනුස්සයන්ගෙන් වෙන්න පුළුවන් හානි, හේිනෙනුත් අපිට බය වෙන්නේ නැතුව නිදා ගන්න පුළුවන්, හොඳට නිින්න යනවා, හොඳට උදේට හැරෙනවා, නිදිපෙති ගන්න ඕනේ නැහැ, සයිකියාට්‍රිස් ළඟට යන්න ඕනේ නැහැ, මානසික රෝග හැදෙන්නේ නැහැ. එතකොට අපි ප්‍රිය වෙනවා කියනවා මනුස්සයන්ට, අමනුස්සයන්ට, සත්තුන්ට, සිව්පාවන්ට, දෙවිවරුන්ට. මේ විදිහට මේ මෛත්‍රී සාගතව ජීවත් වෙනවා නම් හැමතිස්සෙම අන්‍යය ගැන හිතමින්

0: හවේ රක්කති ධම්මචාරී. ඒ ඉන්ෂුරන්ස් එක වෙන කොයින්වත් ගන්න බෑ කීයක් දීලාවත්. ඉතින් මේ කාලෙදි මතක් කරන්න තියෙන එකයි අපි අපිට ඕන ඕන විදියට ජීවත් වෙන්නේ නැතුව උත්සාහ කරන්න ඕනේ මෙන්න මේ සද්ධර්මය රැකගෙන සද්ධර්මයට අනුව හිතමින් කතා කරමින් වැඩ කරමින් ක්‍රියා කරමින් ජීවත් වෙන්න. ආන් එහෙම කරන අයව මේ විශ්වය රකින්නවා, දෙවිවරු බලනවා රකින්නවා, අන් මනුස්සයා රකින්නවා බලනවා, සත්තු රකින්නවා බලනවා, ස්වභාව ධර්ම ඒ අයව රකින්නවා බලනවා. ඒත් අපිට බයෙන් ජීවත් වෙන්න ඕනේ නැහැ. මෙලවත් පරලවත් දෙලොවම සරසිල්ල ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මේ අඩු ආශ වලින් මිනිස්සු මැරෙනවා, හතු පිපිල හතු පරවලා යනවා වගේ, ඒ වගේම ඍතු බුරුතු පිටින් මැරෙනවා, අඩු ආශ වලින් මන්ද ආශ වලින් ඒ විදිහට මැරෙන්න, ඒ වගේම ගොඩාක් දුක් විඳලා මැරෙන්න හේතු වෙන හේතු බුදුජාන් වහන්සේ පෙන්නලා තියෙනවා. මෙන්න මේ පරාර්ථය නැතුව, මෛත්‍රියක් නැතුව, ඔහේ තමුන්ට ඕන ඕන විදිහට ජීවත් වෙන එක පන්සිල් රැකගෙන ජීවත් නොවීම කියලා බුදුජාන් වහන්සේ පෙන්නලා දෙනවා. ඉතින් මේ වගේ කාලෙක අපි සියලු දෙනාම අධිෂ්ඨානයක් ඇති කරගනිමු. මේ පංචශීලයේ අවබෝධයෙන් යුක්තව අත්ථෝපනායක ධම්මපරියාය පදනමේ ඉඳලා රකින්න. මොකද හේතුව එහෙම නැතුව පන්සිල් රකින්නේ ආත්මාර්ථකාමීව මම අකුසල් නොකරගෙන ඉන්නවත්, මම දිව්‍ය ලෝකේ යන්න කියලාවත්, මම පවු නොකර කියලා ඉන්නවත් නෙමෙයි. තමන්ව අනුන්ට සමාන කරලා බලලා මම දුක් විඳින්න කැමති නැත්නම් අනේ අනික් කෙනත් දුක් විඳින්න කැමති නැහැ, එහෙනම් අනේ මං කාටවත් දුකක් දෙන්නේ නැහැ කියන ඒ පදනමේ ඉඳලා තමයි මෙන්න මේ පංචශීලය කියන එක රකින්න ඕනේ. එතකොට තමයි ඒක සීල පාරමිතාව බවට පත් වෙන්නේ. පාරමිතා කියලා කියන්නේ ඒ බෝසත්කම වැඩෙන, මමත්වයේ දුරු වෙන, පරාර්ථය වැඩෙන, අපේ මනුස්සකම ඉහළට යන, ඉදිරියට ගොඩාක් දියුණු කරගෙන යන්න පුළුවන් ඒ වැඩ කටයුතු ටික. ඒක පළවෙනි එක තමයි දාන සීල කියලා මෙන්න මේ විදියට පටන් ගන්නවා දස පාරමිතා. එතකොට පළවෙනි එක දාන, දෙවෙනි එක සීල. එතකොට සීල පාරමිතාවක් වෙන විදියටයි අපි රකින්න ඕනේ ඒක. හොඳයි, අද දවසේදී මතක් කරන්න හිතුවේ ඉතින් ඔබ සැමටම අපි ආශිර්වාද කරනවා සියලු දෙනාටම හිතට ශක්තිය ධෛර්යය අරගෙන මෛත්‍රී සාගතව අන් අය ගැන හිතලා පංචශීලයේ රැකගනිමින් ජීවත් වෙන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ඔබ සැමටම දෙවි රැකවරණයි. තෙරුවන් සරණයි. සුපත් වේවා. උතුම් නිවනම වේවා. සුඛී හොතු.
1: මේ ෆ්‍රීචබල්ස් ගුවන් විදුලියේ සිංහල සේවය. FM 92.3.
2: අද කිතුබෙති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
3: සහෝදර සහෝදරියනි, අද සාමාන්‍ය සමයේ 22 ඉරුදින ස්වාමින් වහන්සේගේ වචනය තුළ අද උන්වහන්සේ අපිට පෙන්වන්නේ උන්වහන්සේගේ සේවාවට අප කැපවිය යුතු බවත්, ඒ වගේම ස්වාමින් වහන්සේගේ මෙහෙවර ඉටු කරන්නට අපි හැම කෙනෙක්ම කිතුණුවන් හැටියට ඉදිරිපත් විය යුතු බව, ඒ සඳහා නිවැරදි මාර්ගය, අපි යා යුතු විදිහ උන්වහන්සේ කියලා දෙනවා. ප්‍රේමවන්තේනි, ජේසුස් වහන්සේ අද අපිට පෙන්වා දෙන ආකාරයට ශ්‍රාවකයන්ට පවසනවා. උන්වහන්සේ ජෙරුසලමට වැඩම කරනවා. ඒ ජෙරුසලමේදී ප්‍රජා මූලිකයන්ගෙන්, නායක පූජකයන්ගෙන්, විනයදරයන්ගෙන් බොහෝ දුක් වේදනා විඳින්නටත්, මරණු ලබන්නටත්, තුන්වනදා උත්ථානකුණු ලබන්නටත් යන බව උන්වහන්සේ පවසනවා. ශ්‍රාවකයන්ට මේ දෙය දරා ගන්නට බැරි වෙන්නට ඇති. ඒ මන්දයත් ශ්‍රාවකයෝ හැම තිස්සෙම කල්පනා කරේ ස්වාමින් වහන්සේත් එක්ක ඉන්නවා නම් අපිට හොඳයි. ස්වාමින් වහන්සේ අපි සමග අප ආරක්ෂා කරමින්, අපිට අවශ්‍ය දේවල් සපයමින්, අපිට නිවැරදි මඟ පෙන්වමින් අපස් සමග ජීවත් වෙනවා. ඒ තමයි මනුෂ්‍යයන් හැටියට අපෙත් හැඟීම. ස්වාමින් වහන්සේ ජීවමාන බව අපි අපේ ජීවිතයේ අත්දකින්නෙත් ඒ ආකාරයටයි ප්‍රේමවන්තෙනි. ඒ කිසිම වරදක් නැහැ. නමුත් ස්වාමින් වහන්සේ අද මොනවද පවසන්නේ? ශ්‍රාවකයන්ට මෙසේ පවසනකොට පේදුරු ස්වාමින් වහන්සේ පැත්තකට කැඳවලා තරවටු කරන්න පටන් ගන්නවා. පේදුරුට පුළුවන්ද ස්වාමින්

වහන්සේට දරවටු කරන්න. ස්වාමින් වහන්සේ පවසන දේ උන්වහන්සේ පවසනවා. ඒ පවසන දේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. තේදුරු මේ දේ තේරුම් අරගෙන නැහැ ප්‍රේමවන්තේනි. සමහර වෙලාවට අපිට හිතෙන්නට පුළුවන් පේදුරු ස්වාමින් වහන්සේට තිබිච්ච ආදරය නිසා ස්වාමින් වහන්සේ වළක්වන්නට හැදුවයි කියලා. නමුත් ප්‍රේමවන්තේනි, අපි ස්වාමින් වහන්සේ පවසන දෙයට නිවැරදිව සමන් දුන්නොත් ඒ අපිට වටහා ගන්නට පුළුවන්. නමුත් පේදුරු කියනවා, ස්වාමිනී ඒ දුරින්ම දුර වේවා, එවන්නක් ඔබට කවදාවත් සිදු නොවේවා. පේදුරුට ස්වාමින් වහන්සේ කතා කරලා කියනවා, සාතන් අහකට යව, නුඹ මට බාධාවකි. නුඹ සිතන්නේ මිනිස්සු හිතන විදිහට, දෙවියන් වහන්සේ හිතන විදිහට නෙමේ. ස්වාමින් වහන්සේ මොනවද ප්‍රේමවන්තිනි පැවසුවේ? පේදුරු ඒ මොහොතේ ස්වාමින් වහන්සේට බාධාවක් වුණා. කුමක්ද මේ බාධාව ප්‍රේමවන්තිනි? ගැලවීමේ මෙහෙවර සඳහා බාධාවක්. ස්වාමින් වහන්සේ පැවසුවේ, මේ කුරුසය රැගෙන මම යන්නට ඕන. ස්වාමින් වහන්සේ නනතුරු පවසනවා ඒ යථාර්ථය. නමුත් ස්වාමින් වහන්සේ අද අපිට පවසනවා, කුරුසය නොමැතිව ගැලවීමක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ, උන්වහන්සේ දුක් විඳිනවා, මරණයට පත් වෙනවා, හැබැයි නැවත තුන්වෙනිදා උත්ථාන වෙනවයි කියලා. පාස්කු අබිරහස අපිට සිහිපත් වෙනවා. ස්වාමින් වහන්සේගේ ඒ ජීවමාන වචන අදටත් අපි හැම කෙනෙකුටම දැනෙන්නට ඕන ප්‍රේමවන්තේනි. ස්වාමින් වහන්සේ අද දවසේදී අපි හැම කෙනෙකුට මෙහෙමනම් ඒ ගැලවීමේ මාර්ගය පෙන්වලා දෙනවා. ස්වාමින් වහන්සේ කියනවා, යමෙක් මානුව එන්න කැමති නම් ඔහු තමකම නසන්නට ඕන. ආත්මార్థකාමී විදිහට වස්තු ලෝභව, තණ්හාවෙන්, තෘෂ්ණාවලින් පිරිච්ච මිනිස්සුන්ට ගැලවීමක් ලැබෙනවද? ඒක ලොකු ප්‍රශ්නාර්ථයක් ප්‍රේමවන්තේනි. ඔබට වෙනස් වෙන්න පුළුවන් කාලේ තියෙනවා. ස්වාමින් වහන්සේ ඉඩ දෙනවා, බලාගෙන ඉන්නවා, ඉවසනවා. නමුත් සමහර අය පරක්කුයි මේ දේ සඳහා. පරක්කු වෙන්නේ තමන්ගේ ලෞකිකත්වයේ තුල ඇලී ගැලී ජීවත් වෙනවා. ස්වාමින් වහන්සේට වඩා ඒ ලෞකික වස්තුවට ආදරය කරන නිසා. උන්වහන්සේ කියනවා, තමකම නසන්න, අයින් කරලා දාන්න තමන්ගේ මේ අයිතිවාසිකම්, තමන්ගේ වස්තු සම්පත්, ඒ දේවල් නැති කරගන්න, පරාර්ථකාමී වෙන්න, අන් අය ගැන හිතන්න, ඒවා බෙදා ගන්න. එතකොට බොහෝ ස්වර්ගයේ වස්තු ඔබට ඇති වෙනවා. ස්වාමින් වහන්සේ මේ දේ තමයි පවසන්නේ. තමකම නැසීම තුල ඔබට තමකම නසන්නට පුළුවන් නම් ඔබ සූදානම් කුරුසය රැගෙන ස්වාමින් වහන්සේ පසුපස්සේ ගමන් කරන්නට. ස්වාමින් වහන්සේ නිසා තමයි කියන්නේ, තමකම නසා කුරුසය දරමින් මා අනුව එන්නට කියලා. උන්වහන්සේ ඒ සඳහාම නැවතත් අපිට සිහි කැඳවනවා, මන්දසිය දිවි රැකගන්න කැමති තැනැත්තේ එය නැති කරගන්නේය. මේ ලෝකයේ ඔබ කොච්චර සැප සම්පත් වින්දත් ඔබගේ ආත්මය ඔබ විනාශ කරගන්නවා ස්වාමින් වහන්සේගේ මඟ ඔබ තෝරගත්තේ නැත්නම්. මා උදෙසා සිය දිවි නැති කරගන්නා ඒ රැකගන්නේය. දිවි හිමියෙන් ස්වාමින් වහන්සේ වෙනුවෙන් සේවය කරන්න, ස්වාමින් වහන්සේව තෝරා ගන්නා, තමන්ගේ ජීවිතය රැකගන්නවා. මේ ලෝකයේ ඔබට ජීවිතේ නැතුව ගියත් සදාකාලික ජීවිතයට ඔබ උරුමකම් කියනවා. ඒ නිසා උන්වහන්සේ කියනවා, යම් කිසි කෙනෙක් මුළු ලෝකෙම ලබා ගත්තත් සිය දිවි නැති කරගත්තොත් ඔහුට මොන ප්‍රයෝජනයක්ද? ඒ නිසා යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දෙන්නට පුළුවන්ද? මනුෂ්‍ය පුත්‍රයානෝ, සිය පියාණන්ගේ තේජස්ශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින බව අනිවාර්යයි. උන්වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව ඵල විපාක ලබා දෙන්නේ. එසේනම් අපි අපගේ ක්‍රියා, අපගේ සිතුවිලි, අපගේ පරමාර්ථයන් පිරිසිදු කර ගනිමු. ස්වාමින් වහන්සේ අපිට යහපත් ඵල විපාක ලබා දෙන බව විශ්වාස කරමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලති දෙවි මහත්ම යානන් වන පියානෝද, පුත්‍රයානෝද, ශුදාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.

0: අදට නියමිත සමාජ නිවේදන.
1: ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ බෙරික් බස් කාලයේ සෑම සෙන්සුරාදා දිනකම සවස පහට භාවනා වැඩසටහන හා පූජාවෙන් පසු රාත්‍රී අතට ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. බස් කාලයේ සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී අටට ධර්ම සාකච්ඡාව පැවැත්වේ. වැඩි විස්තර සඳහා ආමතන්න විහාරස්ථානය 97.2.6.2.7.5
2: දාම් නිකේතනයේ යුරෝප්. මාසකට වරක් පවත්වන සීල භාවනා වැඩසටහන සැප්තැම්බර් මාස 6 ඉරිදා පෙරවරු 8:30 සිට පසුරු 4 දක්වා පැවැත්වේ. පසු කාලය තුළ සෑම ඉරිදාවකම පසුරු 5 සිට 6 දක්වා ධර්ම දේශනය පැවැත්වේ. දහම් නිකේතනයේ ඉදිරි වැඩසටහන් පෙළ ගැස්ම වාර්ෂික සෙත් පිරිත් දේශනය ඔක්තෝබර් මාස 24 සෙන්සුරාදා පසුරු 5 සිට රාත්‍රී 10 දක්වා. කඨින මහා පින්කම නොවැම්බර් මාස 8 ඉරිදා පෙරවරු 8:30 ආරම්භ වේ. එදිනට වැඩම කරන ස්වාමින් වහන්සේලාට පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වන පින්වතුන් 5 අංකයට කතා කර පිරිකර වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න මාලා 0401 917 560. වැඩි විස්තර සඳහා විහාරස්ථානය අමතන්න 93 33 48 48. රොක්පෑන් පාරමිතා බෞද්ධ විහාරස්ථානය සැප්තැම්බර් මාස 5 සෙන්සුරාදා වෙස්ටර්න් නයිට් සුහද හමුව සවස 6 සිට මධ්‍යම රාත්‍රී දක්වා සෙන්ට් බර්නඩෙට් සන්ෂයින් ප්‍රජාශාලාවේදී ප්‍රණීත කැම්බීම් ප්‍රසංගික ගීත රසවිඳින්න. මහැඟි තෑගි ලබන හැම්පදිනුම්. වැඩි විස්තර සඳහා අමතන්න ජයසිංහ 0415154489 ධනවංශ 0469603981 කීස්පුරු ධම්මසරණ දහම් පාසල සහ සිංහල පාසලේ දරුවනට බුදු දහම යහපත් සාර ධර්ම බෞද්ධ සංස්කෘතිය හා සම්ප්‍රදායන් පිළිබඳ දැනුම ලබා දීම මෙන්ම සිංහල භාෂාව කියවීම ලිවීම සහ කථනය ප්‍රගුණ කර ගැනීමට අවස්ථාව සලසා දීම මෙම පාසල්වල අරමුණයි. නව සිසුන්ගේ ලියාපදිංචිය සඳහා පසුරු 1ට විහාරස්ථානයට පැමිණෙන ලෙස කාරුණිකව දන්වමු. දහම් පාසල පසුරු 1:30 ආරම්භ වන අතර සිංහල පාසල පසුරු 3:15 ආරම්භ වේ. ඔබගේ දූ දරුවන්ගේ අධ්‍යාත්මික සදාචාරාත්මක සහ භාෂාමය දියුණුව සඳහා අප සමග එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු. සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනම. සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනමේ මීළඟ සුහද හමුව එළඹෙන සැප්තැම්බර් මාස 6 ඉරිදා බෙන්ට්ලි ඊස්ට් හි 92 විග්නර් රෝඩ් හි පිහිටි මෝලි කමියුනිටි විලේජ් ප්‍රජාශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර සුහද හමුව පියවරුන්ගේ දිනය සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසකින් සමන්විත වන අතර විනෝදාස්වාදය, සංගීතය, ක්‍රීඩා සහ විශේෂාංග රැසකින් ඔබගේ ඉරිදා දිනය වඩාත් සුන්දර කිරීමට අපි සූදානම්. ඒ නිසා සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනමේ සියලුම සමාජික සමාජිකාවන්ට මෙම සුන්දර අවස්ථාවට සහභාගී වන ලෙස අපි ආදරයෙන් හා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. වැඩි විස්තර සඳහා අමතන්න දර්ශිනී ත්‍රිමාන්න 0412 279 476 අජිත් ජයසූරිය 0425 455 825. Sri Lanka at Fine Food Australia 2026. Consulate General of Sri Lanka in Melbourne, together with the Export Development Board of Sri Lanka, invite Sri Lankan business community associations and the members of the community to visit Sri Lanka Pavilion at Fine Food Australia 2026, scheduled to be held from 31st August to 3rd September 2026 at Melbourne Convention and Exhibition Centre.
1: අදට නීවිත සමාජ නිවේදන මෙතිකින් නිමාවට පත්වේ.
3: මෙම සමාජ නිවේදනවල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නියමිත දිනට නොලැබෙන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශය වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලි ලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමිනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට පෙර සිංහල www.yahoo.com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනයේ ලියන විටදී කළු තින්ත පෑනක් භාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423 047 024.
4: Thank you.

ආයුබෝවන් මේ 3ZZZ ගුවන්විදුලියේ සිංහල සේවයයි. ඉරිදා වැඩසටහන තුලින් සතියේ සිංහල පුවත් සංස්කරණය කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන මම ජයන්ත අමරතුංග. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. හිමාල කඳුවැටියේ නේපාල ටිබෙට් දේශ සීමා ආශ්‍රිතව ඇති වූ හදිසි ගං අතුරින් මහා ඛේදවාචකයක්. ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වී නැතැයි කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා වනුයේ වත්මන් අගවිනිසුරු බැව් නීතිඥ සංගමය පවසයි. කොළඹ කොටස් වෙළඳ පොලේ රුපියල් කෝටි 18ක ගනුදෙනුවක්. විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇතැයි මහා බැංකු අධිපතිවරයා පවසයි. මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. එක්සත් රාජධානියේ හමුදා මධ්‍යස්ථාන රුසියාවේ ඉලක්ක බවට පත්විය හැකි බවට රුසියාව විසින් අනතුරු අඟවයි. දැන් පුවත් සවිස්තරව. හිමාල කඳුවැටියේ නේපාල ටිබෙට් දේශ සීමා ආශ්‍රිතව හදිසි ඇතු වූ බිහිසුණු ගං අතුරු තත්ත්වයේ හේතුවෙන් මියගිය පුද්ගලයන් ගණන 547 දක්වා ඉහළ ගොස් ඇත. ඒ රට ජාතික ආපදා අවධානම් අවම කිරීම සහ කළමනාකරණ අධිකාරියේ දත්ත උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කොට සිටි. විදේශ ජාතිකයන් 517 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 977 දෙනෙකු තවදුරටත් අතුරුදහන් බවට සඳහන් වෙයි. එම පිරිස සොයා මුදා ගැනීමේ මෙහෙයුම් අකණ්ඩව ක්‍රියාත්මක කෙරේ. ජීවිත බේරා ගැනීමේ උපකරණ නිරීක්ෂණ ඩ්‍රෝන යාන සන්නිවේදන කට්ටල සහ බර යන්ත්‍රෝපකරණ සහිත සහන කණ්ඩායම් ආපදාවට ලක් වූ ගෛරෝංග වරායද සිට විවිධ දිශාවලින් පැමිණෙමින් තිබේ. උස් භූමි ප්‍රදේශ සඳහා විශේෂිත MI-17 මන් හෙලිකොප්ටර් යානයක් ආපදා ප්‍රදේශයට ළඟා වී ඇති අතර ඉහළින් නැති අවදානම් තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ඉංජිනේරු කණ්ඩායම් පෝටබල් සන්නිවේදන පද්ධති ඩ්‍රෝන යාන සහ 3D ලේසර් ස්කෑනර් සහිතව ක්‍රියාත්මක වන බැව් එකි වාර්තා වැඩිදුරටත් සඳහන් කොට ඇත. එසේම මේ සමග තවත් සහන සේවකින් ගුවන් යානාසා උපකරණ ආපදා ස්ථාන වෙත ළඟාවමින් පවතී. මේ අතර අනපේක්ෂිත ගං අතුරු ව්‍යසනයකට මුහුණ දී සිටින නේපාලයේ මුදා ගැනීම සහ සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටී. මාස 10කට පමණ පෙර දරුණු කුණාටු ව්‍යසනයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව මෙම අවස්ථාවේදී නේපාල ජනතාව විඳුනේම දුක් වේදනා හොඳින් වටහා ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කොට සිටී. නේපාල ජනාධිපති රාම්චන්ද්‍ර පෞඩෙල් සහ ග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ශායතුළු නේපාල රජයටත් එරට සමස්ත ජනතාවටත් ජනාධිපතිවරයා සිය ගෞරවනීය ශෝකය පළ කර ඇත. විපතට පත් වූවන් සමග ශ්‍රී ලංකා ජනතාවගේ සහයෝගීතාව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සහන සැලසීමේ සහ යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් වලදී නේපාල බලධාරීන් මුහුණ දෙන අභියෝගයන් පිළිබඳවද සිය අවධානය යොමු කොට තිබේ. වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ දැඩි පීඩනයකට ලක් වූයේ දෙමළ ජන සංහාරයක් සිදු කළ බවට එල් වූ අසත්‍ය චෝදනා හේතුවෙනි. LTTE හිතවාදී ඩයස්පෝරාව විසින් ලෝ පුරා ගෙන ගිය මෙම බොරු ප්‍රචාරණයට එරෙහිව කැනඩාවේ අධිකරණයකින් ශ්‍රී ලංකාවට දැවන්ත මෙන්ම ඓතිහාසික නීතිමය ජයග්‍රහණයක් හිමි වී ඇත. ඒ ශ්‍රී ලංකාව තුළ කිසිදු අයුරකින් දෙමළ ජන සංහාරයක් සිදු වී නොමැති බවට කැනේඩියානු අධිකරණය හරහා තහවුරු වීමත් සමගිනි. මෙම අතිවිශාල ජයග්‍රහණය පිටපස් සිටින ප්‍රධාන නියමුවා වන්නේ කැනඩාවේ ලොරෙන්ෂියන් විශ්වවිද්‍යාලයට අනුබද්ධව සේවය කරන මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය නෙවිල් හේවගේ මහතායි. 2022 වසරේදී කැනඩියානු පාර්ලිමේන්තුව හරහා මැයි 10 වෙනිදා දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය ලෙස ප්‍රකාශයට පත් කරමින් ඊනියා දෙමළ ජන සංහාර අධ්‍යාපන පනත සම්මත කර ගැනීමට LTTE හිතවාදී කණ්ඩායම් සමත් වී තිබිණ. මේ ඇති භයානක තත්ත්වය වූයේ මෙම පනත හරහා කැනඩාවේ පාසල් විෂය නිර්දේශයන්ට මෙම අසත්‍ය ප්‍රචාරණයන් ඇතුළත් කිරීමට ඉඩ සැලසීමයි. එමගින් එරට දරුවන්ට ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ සම්පූර්ණයෙන්ම විකෘති වූ චිත්‍රයක් ඉගැන්වීමේ අවධානමක් නිර්මාණය වී තිබිණ. එකී ප්‍රක්ෂග්‍රාහී ක්‍රියාවට එරෙහිව නැගී සිටි ආචාර්ය නෙවිල් හේවගේ මහතා ශ්‍රී ලංකා රජයේ කිසිදු සහායකින් තොරව තනිවම මෙම නීතිමය සටන ආරම්භ කළේය.
ඒ වෙනුවෙන් ඩොලර් 350,000ක පමණ අතිවිශාල අරමුදලක් සපයාගත් ඔහු කැපවීමෙන් යුත් කැනඩියානු නීතිඥ කණ්ඩායමකේද සහාය ඇතිව කැනඩාවේ අනුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙකි මෙම පනත නීත්‍යානුකූල නොවන බවට තර්ක කරමින් නඩු වාර්තා ගොනු කොට ඇත. ආචාර්ය හේවගේ මහතාගේ මෙම නිර්භීත සටනේ ප්‍රතිඵලයක් ලෙස

ලංකාවට ජයග්‍රහණය පියවරින් පියවර හිමි වූ අතර පළමු ඔන්ටාරියෝ අධිකරණය විසින් අදාළ පනත වලංගු බවට තීන්දුව කළද ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වී නොමැති බවට පැහැදිලිවම තහවුරු කොට තිබේ. ඉන් නොනැවතුණු ඔන්ටාරියෝ අභියාචනාධිකරණය තවත් ඉදිරියට යමින් 1867 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපනතේ අධ්‍යාපනය පාලනය කරන 93 වගන්ති යටතේ එකී පනත වලංගු නොවන බවට තීන්දුව කොට තිබේ. අවසාන වශයෙන් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ඔන්ටාරියෝ අභ්‍යාචනාධිකරණයේ තීරණය තහවුරු කරන ලදී. මෙම ඓතිහාසික නඩු තීන්දුවලින් අවසන් වශයෙන් අරුත්ගැන් වෙන්නේ දෙමළ ජන සංහාරයක් යනුවෙන් ගොඩනැගූ බොරුව මින් ඉදිරියට කැනඩියානු විෂය මාලාවල කොටසක් ලෙස පාසල් තුළ ඉගැන්වීම කිසිසේත්ම අනුමත නොවන බවයි. රජය විසින් ඉදිරිපත් කර ඇති 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත නීතියක් බවට පත්වුවහොත් එහි ප්‍රතිලාභ ලබන පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. වත්මන් අගවිනිසුරුවරයාගේ දුර කාලය 2026 දෙසැම්බර් මාස පළමුවෙනිදා අවසන් වීමට නියමිතව ඇති අතර එම දුර කාලය දීර්ඝ කිරීමේ අරමුණින් මෙම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ඉදිරියට ගෙන යන බවට සමාජය තුළ පුළුල් මතයක් පවතින බවද නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත. යෝජිත 22 සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට බරපතල බලපෑමක් එල්ලවන බවද නීතිඥ සංගමයේ ස්ථාවරය වී ඇති අතර මෙම හේතුවෙන් අදාළ සංශෝධනයේ ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් නීතිඥ සංගමයේ දැනටම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කොට ඇත. මෑත කාලීනව අගවිනිසුරවරයා ඇතුළු අධිකරණ පද්ධතිය ඉලක්ක කරගනිමින් පාර්ලිමේන්තුව තුල සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එළවන විවිධ චෝදනා සහ ප්‍රහාර පිළිබඳවද නීතිඥ සංගමය සිය දැඩි අවධානය යොමු කර සිටී. අධිකරණය යනු නීතියානුකූල විමර්ශනයට සහ වගවීමට යටත් විය යුතු ආයතනයක් වුවද විනිසුරුවරුන් සම්බන්ධයෙන් නෙළවන ඕනෑම විශ්වාසනීය චෝදනාවක් පවතින ව්‍යවස්ථාපිත ක්‍රියාපටිපාටියට අනුකූලව විමර්ශනය කළ යුතු බැව් එම සංගමය අවධාරණය කරයි. මේ අතර යෝජිත 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ගෙන ඇති ස්ථාවරයට සහ එමගින් ගනු ලබන නීතියානුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග සඳහා සිය පූර්ණ සහයෝගය පළ කරන බැව් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ඒකාධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍ය බලතල වෙන් කිරීමේ මූලධර්මය සහ ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම කෘත්‍ය කණ්ඩායමකට පමණක් සීමා වූවක් නොවන අතර එය සමස්ත පුරවැසි සමාජයේම වගකීමක් බව එකී සංගමය පෙන්වා දෙයි. කොළඹ කොටස් වෙළඳපළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම මූල්‍ය සමතය ලෙස රුපියල් මිලියන 188.1 දැවැන්ත මුදලක් ගෙවා සිද්ධියක් සමතයකට පත් කර ගැනීමත් සමග ප්‍රාග්ධන වෙළඳපළේ විනිවිද භාවය සහ වගවීම පිළිබඳව බරපතල සංවාදයක් නිර්මාණය වී තිබේ. අදාළ නියාමන ලේඛනවලට අනුව සුරකිම්පත් හා විනිමය කොමිසම සභාව විසින් කොළඹ කොටස් වෙළඳපළේ සිදු වූ බව කියන මූල්‍ය විෂමාචාරයක් සම්බන්ධයෙන් මෙම සමතයට එළඹ ඇත. එහෙත් මෙතරම් විශාල මුදලක් ගෙවා නීතිමය ක්‍රියාමාර්ගවලින් නිදහස් වූ අදාළ ආයෝජකයා හෝ පාර්ශ්වය කවුරුන්ද යන්න මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති බැව් එකී මාධ්‍ය වාර්තාව සඳහන් කොට සිටී. මෙම සිද්ධියේ මූලික චෝදනාව වී ඇත්තේ වෙළඳපළ තුල අසත්‍ය වෙළඳාම් සහ කොටස් මිල කෘතිමව හැසිරවීමයි. සරලව කිවොත් කිසියම් සමාගමක කොටස් සඳහා සැබෑ ලෙසම පවතින ඉල්ලුමට වඩා විශාල ඉල්ලුමක් හා වටිනාකමක් ඇති බව පෙන්වීමට කෘතිම ගනුදෙනු මගින් වෙළඳපළ නොමගැවීම මෙහිදී සිදුවී ඇත. මෙවැනි කෘතිම ඉල්ලුමක් මවාපෑ විට සාමාන්‍ය කුඩා පරිමාණ ආයෝජකින් රැවටි එම කොටස් වැඩි මිලට මිලදී ගැනීමට පෙළඹේ. අනතුරුව එම කෘතිම ගනුදෙනුව හදිසියේ නතර කළ විට කොටස් මිල සීග්‍රෙන් පහත වැටෙන අතර අවසානයේ පාඩුව විඳ දරා ගැනීමට සිදුවන්නේ සාමාන්‍ය ජනතාවටයි. මෙම ක්‍රියාව 2021 අංක 19 දරන සුරකිම්පත් හා විනිමය කොමිසම සභා පනතේ 128.1 වගන්ති යටතේ නීති විරෝධී වරදක් බවද සඳහන් කොට තිබේ.
ඉදිරි වසර 10 සඳහා කිසිදු ගැටලුවකින් තොරව සිය විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. නැවත ශ්‍රී ලංකාවට ණය ගෙවීම පැහැරහැරීමකට හෝ ණය අර්බුදයකට මුහුණ දීමට සිදු නොවන ඇති බවද ඔහු සිම් කියයි. ශ්‍රී ලංකාව සාර්ථකව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම නිසාවෙන් ඉදිරි වසර 10 තුළදී වසරකට ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4ට වඩා අඩු බවත් රටේ වසරකට ගෙවිය යුතු ණය ප්‍රමාණය කිසිදු ගැටලුවකින් තොරව ගෙවා ගැනීමට අවශ්‍ය දළ නිල සංචිත ප්‍රමාණයක් ගොඩනැගෙමින් පවතින බවත් ඔහු විසින් පෙන්වා දෙයි. මෙම වසර අවසාන වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8 දක්වා ඉහළ වනු ඇතැයි පුරෝකථනය කර තිබෙන බවත් එයට සංචාරක ආදායම විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් එවන මුදල් ප්‍රමාණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව මෙන් මාසියානු සංවර්ධන බැංකුව ලබා දෙන ණය මුදල් සහාය වනු ඇති බවද ඔහු විසින් ප්‍රකාශ කොට ඇත. වර්තමානයේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.8ක් වන අතර වසර අවසාන වන විට ඇමරිකානු ඩොලර් බිලියන 8 දක්වා වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර රටේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණයයි පසු වසරවලදී ඇමරිකානු ඩොලර් බිලියන 10 දක්වා වර්ධනය වනු ඇති බවද මහා බැංකුව අධිපතිවරයා විසින් පෙන්වා දී ඇත. එම හේතුවෙන් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 4කට වඩා අඩු විදේශ ණය ගෙවීම ශ්‍රී ලංකාවට කිසිදු ගැටලුවකින් තොරව සිදු කිරීමට හැකියාවක් ලැබුණු ඇති බවද නන්දලාල් වීරසිංහ මහතා කියා සිටී. එසේ මාර්ථික අර්බුදයට පෙර රටේ පැවති ශක්තිමත් ආර්ථික තත්ත්වයට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ළඟාවෙමින් පවතින බවත් ආර්ථික අර්බුදයෙන් පසු අඛණ්ඩව තෙවැනි වසරටත් මෙම වසරේදී ශ්‍රී ලංකාව 1.45% අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් ඔහු විසින් පෙන්වා දෙයි. මන්නාරම් ද්‍රෝණියේ මෙම වසරේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පසුගිය 25 වෙනිදා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ. ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද අවස්ථාව බලශක්ති සහ ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙහිදී ජාත්‍යන්තර බලශක්ති සමාගම් සඳහා ගවේෂක කටයුතු සිදු කිරීමට වර්ග කිලෝමීටර 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි මන්නාරම් ද්‍රෝණියේ බිම් කොටස් 4ක් පිරිනැමීමට නියමිතයි. අමාත්‍යාංශයේ පැවසුවේ මීට ඉහතදී සිදු කරන ලද ගවේෂණවලදී ස්වභාවික වායු සහ ද්‍රව සොයා ගැනීමට හැකිවීම තුළින් මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් පවතින බවට තහවුරු වී තිබුණු බවයි. සාපේක්ෂ වශයෙන් ගත් කල විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගවේෂණය සිදු කර නොමැති බැවින් නවීන භූ ගවේෂණ හා නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දත් එකතු කිරීමට සහ ගවේෂණ සිදු කිරීමට ජාත්‍යන්තර සමාගම් සඳහා අවස්ථාව උදාවන බවත් දැනට අධිකාරිය සතු මන්නාරම් ද්‍රෝණියේ භූ විද්‍යාත්මක දත්ත පරිශීලනයටද අවස්ථාව ලබා දෙන බව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පවසා සිටී. එසේම මෙම ද්‍රෝණියේ ඛනිජ තෙල් බැරල් බිලියන 2ක් සහ ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක ප්‍රමාණයක් කැණීම් වලින් ලබා ගැනීමට හැකි වෙතයි දැනට ඇති දත්තවලින් අනුමාන කරන බවද අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සඳහන් කොට සිටී. දැන් විදේශ පුවත්. එක්සත් රාජධානිය විසින් සපයන ලද ආයුධ භාවිතා කරමින් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් යුක්‍රේනයේ සහ ඊට පිටත පිහිටි බ්‍රිතාන්‍ය හමුදා පහසුකම් වෙත රුසියාව පහර දීමට ඉඩ ඇති බැව් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සැකරොව අනතුරු අඟවා තිබේ. යුක්‍රේන හමුදාව රුසියානු භූමියට එල්ල කරන කිරීම සඳහා ප්‍රධාන්‍ය සභා දුන ආයුධ භාවිතා කිරීම දිගටම කරගෙන ගියහොත් යුක්‍රේනයේ සහ ඊට ඔබ්බෙන් පිහිටි බ්‍රිතාන්‍ය හමුදා පහසුකම් සහ උපකරණ රුසියානු ප්‍රහාර සඳහා නීතියානුකූල ඉලක්ක බවට පත්විය හැකි බැව් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව පවසයි. මොස්කව් සහ ලන්ඩන් අතර සම්බන්ධතා වේගෙන් පහත වැටෙමින් පවතින පසුබිමක මෙම අදහස් පළ වී ඇත. ළමයින් දෙදෙනෙකු ඇතුළු අවම වශයෙන් සිවිල් වැසියන් 8 දෙනෙකුට තුවාල සිදු කරමින් ඩොනෙට්ස්කේ සිදු ප්‍රහාර සඳහා යුක්‍රේන හමුදා විසින් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ස්ටෝම් ෂැඩෝ SCALP මිසයිල භාවිතා කළ බවට වාර්තා වී
දිනකට පසුව මෙම නියෝජනය නිකුත් කොට සිටී. රුසියානු භූමියට එරෙහිව බ්‍රිතාන්‍ය ආයුධ භාවිතා කරමින් යුක්‍රේනයේ එල්ල කරන ප්‍රහාරවලට දෙන ප්‍රතිචාරය යුක්‍රේනයේ සායිට පිටත පීටි ඕනෑම බ්‍රිතාන්‍ය හමුදා පහසුකමකට සහ උපකරණයකට එරෙහිව යොමුය හැකි බවට අපි අනතුරු අඟවමු යැයි සකොරෝවා පසුගිය දිනක මාධ්‍ය හමුවකදී පවසා සිටියාය. එසේම රුසියානු සිවිල් වැසියන්ට එල්ල කරන ප්‍රහාරවලට වගකීවුත්තන්ට දඬුවම් කරන බවත් ඔවුන්ගේ අනුබල දෙන්නන්ට සහ පෙළඹවීම් කරන්නන්ටද ඊට මුහුණ දීමට සිදුවන බවත් සකරෝවා මැතිනි විසින් වැඩිදුරටත් පැවසුවාය. අදට නියමිත සතියේ සිංහල පුවත් එපමණයි පුවත් සම්පාදනය අන්තර්ජාලයේ පුවත් ඇසුරිනි. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.

මෙරට සුභාවිත ගීතේ නිම්වලලු පුළුල් කිරීමට අනුපමේය සේවයක් කළ දශක 7කට ආසන්න කාලයක් සංගීත ශාස්ත්‍රයේ සක්‍රීයව නිමග්නව සිටි ජාතියේ යශෝරාවේ සුදුවත ඇඳි කත ආචාර්ය නන්දා මාලනිය 2026 අගෝස්තු මාස 20 වෙනි දින මෙලවින් සමුගත්තේ සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාවක් සෝසෛරේ ගිල්වමින් ආචාර්ය නන්දා මාලනියනි ඔබට නිවන් සුව. මිරිහාන ආරච්චිගේ නන්දා මාලනී පෙරේරා එතුමියගේ සම්පූර්ණ නමයි. නව දිනෙකුගෙන් සමන්විත පවුලක තුන්වැනි දරුවාව වී උත්පත්ති ලැබුවේ 1943 අගෝස්තු මාස 23 වෙනිදා අලුත්ගම ලෙව්වන්දුව ග්‍රාමයේදී. නන්දා මාලිනියගේ පියා වින්සන් පෙරේරා හයිඩ්‍රාමිනී ආයතනයේ සේවය කළ දක්ෂ ඇඳුම් මසන්නෙක්. ප්‍රධාන වශයෙන් එතුමා මැසුවේ කබායවල්. ඒ නිසාම එතුමා බොහෝ හය හැඳින්වුවේ කෝට් බාස්සුන් නැ නමින්. එතුමියගේ මව ලියනගේ එමිලි පෙරේරා දක්ෂ ගෘහණියක්. නන්දා මාලිනියට සහෝදරියන් 4 දෙනෙක් සහ සහෝදරයන් 4 දෙනෙක්. ඇගේ දෙමව්පියන් කොටහේනේ පදිංචියට පැමිණ ඇත්තේ 1934 දී. එතුමිය අධ්‍යාපනය සඳහා ශ්‍රී ගුණානන්ද විදුහලට ඇතුළත් වුණා. එකල ඇය පදිංචිව සිටියේ කොටහේනේ කාසි සෙට්ටි වත්තේ 7 වෙනි පටුමගේ පේලි නිවසකයි. පාසලේ ගුරුතුමියක් වූ TN මාගරට් පෙරේරා ඇමතිනිය කුඩා නන්දා මාලිනියගේ ගායන හැකියාවන් හඳුනාගෙන නන්දා මාලිනියගේ මවගේ ආශිර්වාදයද ලැබ එවකට ගුවන්විදුලියේ සරත් විමලවීරයන් කරුණරත්න අභිෂේකරයන් එක්ව මෙහෙය වූ ළමා මණ්ඩපයේ වැඩසටහනට ඇයව හඳුන්වා දුන්නා. 1959 වසරේ ලංකා ගුවන්විදුලියේ වෙළඳ සේවෙන් ප්‍රචාරය කළ කරුණරත්න අභිෂේකරයන්ගේ මෙහෙයවීම යටතේ පවත්වන ලද එයාෂිප් ගායන තරඟයෙන් ඇය ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ඒ ජයග්‍රහණය නිසා ඇයට පණ්ඩිත් WD අමරදේවයන්ගේ ඇසුරට මග පෑදුණා. මේ අශෝක කොළඹගේ මහතා රචනා කළ DD දැනි මහතා සංගීතවත් කළ නන්දා මාලිනිය ගැයූ තැටිගත කළ මුල්ම ගීතයයි.

1960 දී ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ මුල්ම වර්ණ චිත්‍රපටය වූ රන්මුතුදුව චිත්‍රපටයේ යුග ගීතයක් ගැයීමට WD අමරදේවයන් එතුමියට ආරාධනා කළේ ඇගේ නිවසට පෞද්ගලිකව පැමිණීමෙන්. ඒ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන් චිත්‍රපටයකට රචනා කළ මුල්ම ගීතය නන්දා මාලිනිය එදා ගැයුවේ ප්‍රවීණ ගායක නාර්ද දිසාසේකර මහතා සමගයි.

1963 දක්වා තිරගත වූ සිංහල චිත්‍රපට වෙනුවෙන් 1964 දී පැවැත්වු ප්‍රථම සරසවිය සම්මාන උරුලේදී තමන් ගැයූ මුල්ම චිත්‍රපට ගීතය වූ ගලන ගඟක ජීවිතයේ ගීතය වෙනුවෙන් නන්දා මාලිනිය හොඳම ගායිකාවට හිමි සම්මානය ලබා ගත්තා. ඒ ඇය ලබාගත් ප්‍රථම ප්‍රධාන පෙළේ සම්මානයයි. ඒ ලබා ගැනීමෙන් පසුවත් නන්දා මාලිනිය, බී වික්ටර් පෙරේරා හා ප්‍රේම්දාස මුදුන්කොටුව සංගීත ආචාර්යවරුන් යටතේ තම පුහුණු වීම කටයුතුල නියැළුණා. ඇය හේවුඩ් ආයතනයේ වසරක සංගීතය හැදෑරීමෙන් පසු 1963 දී ඉන්දියාවේ ලක්නව නුවර බාත්කණ්ඩේ සංගීත ආශ්‍රමයට ඇතුළු වුණා. පසුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට බැඳී 1984 දී විශාරද උපාධිය පළමු පන්තියේ සාමාර්ථයක් ලබා ගත්තා. ශ්‍රී ලංකාවට පෙරලා පැමිණීමෙන් අනතුරුව අමරදේවයන්ගේ මධුවන්ති වැඩසටහනට සහභාගි වී අමරදේවයන්ට ගායනය

ආචාර්ය නන්දා මාලනිය මෙලොව හැරදාගොස් හමාරය. එහෙත් ඇයිපලි මත තතු තවමත් ඔබට කීමට ඇත. නමුත් ඒ දෑසියල්ල ඔබට පැවසීමට තරම් කාලයක් අද වැඩසටහනේ ඉතිරිව නැත. ලබන සතියේ ඒ සඳහා කාලය වෙන් කරගත හැක. එතෙක් ඔබට ඉවසා සිටිය හැකි බව මම දනිමි. අද මෙම විශේෂ වැඩසටහනේ අවසානයට මේ ගීතය සුදුසුනු වන්නේද. මහින්ද අල්ගමශූරින්ගේ පද රචනයකට තනුව හා සංගීතය නිර්මාණය කර 1970 මුල්ම පටිගත කිරීම වෙනුවෙන් මේ ගීතය ගයන්නේ අපේම ආචාර්ය නන්දා මාලනියයි. අපි ලබන සතියේදී නැවත මේ අයුරින්ම හමුවෙමු. මම රෝහණ කරුණාරත්න.

කාර්යක්ෂමත්ව ආරක්ෂාකාරීවත් යන්න පුළුවන් හැම ගමනක්ම සුබ ගමනක් සුගමනක් කියලා සුගාමක ඉංජිනේරු විද්‍යාවට ට්‍රැෆික් ඉංජිනේරින් වලට අනුව හඳුන්වන්න පුළුවන්. පාරේ වෙන අනතුරු ඇසුරෙන් ආරක්ෂාව ගැන කතා කරලා කාර්යක්ෂමතාවය ගැන අපි කතා කරන්න පටන් ගත්තා. වෙලාවෙන් වෙලාවට දවසින් දවසට වෙනස් වෙන විචල්‍යයන් එහෙම නැත්නම් වේරියබල්ස් දෙකක් ගැන අපි පහුගිය කතාවල මතක් කළා. ඒ තමා පාරේ දුවන වාහන ප්‍රමාණය, නැත්තම් ට්‍රැෆික් වොලියුම් එක, ඒ වගේම වේගය, ස්පීඩ් එක. මේ හැම වෙලාවකම අපි මතක් කරපු වැදගත් කාරණයක් තමයි රියදුරන්ගේ හැසිරීම නිසා, ඒ කියන්නේ ඩ්‍රයිවර් බිහේවියර්ස් නිසා නැති වෙන ආරක්ෂාව, වගේම නැති වෙන කාර්යක්ෂමතාවය, එහෙම නැත්තම් එෆිෂන්සි එකට විසඳුම් දෙන්න අමාරු බව. ප්‍රිය පදවන අය වගේම පදිකයින් පාපෙදිකරුවන් වුණත් පාරේ නීති පිළිපදිනවා නම් හරි වටිනවා. පදික මාරු එහෙම නැත්නම් පෙඩෙස්ට්‍රියන් ක්‍රොසින්ස් සපයලා තිබුණත් ඒවා පාවිච්චි නොකර තම තමන්ට කැමති තැන්වලින් පාර පනින එක දකින්න ලැබෙනවා මේ වගේ දියුණු රටවල් වලත්. පාපදිකරුවන් වුණත් පදිකයන්ට දීලා තියෙන පහසුකම් පාවිච්චි කරන්නේ පදිකයින්ගේ ආරක්ෂාව ගැන පවා හිතන්නේ නැතුව. අලුත්ම ප්‍රවණතාවේ තමා පය ගහලා පදින කුඩා ස්කූටර්. මේ සමහර ස්කූටර් යන්ත්‍ර බලයනුත් ක්‍රියා කරවන්න පුළුවන්. පදිකයින් අතරින් වේගයෙන් පදින මේ ස්කූටර් වලින් වෙන අනතුරු දවසින් දවස ඉහළ යනවා. රිය පදවන අයගෙන් අපට දකින්න ලැබෙන අඩුපාඩු වැරදි කීපයක් මතක් කරලා දෙන්න කැමති. මුලටම එන්නේ පනවලා තියෙන වේග සීමාව ඉක්මවලා වාහන පදවන එක. මේ ගැන අපි නිතර මතක් කරන්නේ ආදීනවත් එක්ක. විදුලි සංඥා එළි තියෙන මන්සන්ධිවල, එහෙම නැත්නම් සිග්නලයිස්ඩ් ඉන්ටර්සෙක්ෂන්ස් වල රතු එළිය තියෙද්දිත් වාහන පදවන අය ඉන්නවා. මේකට එක හේතුවක් තමයි කහ, තැඹිලි නැත්නම් ඇම්බර් සංඥා එළියේදී වේගය වැඩි කරලා රතු එළියට කලින් යන්න ගන්න වැරදි තීරණය. කහ එළිය දෙන්නේ වාහනේ නවත්තන්න සූදානම් වෙන්න කියන එක ගණන් ගන්නේ නැති හැසිරීම රටාවක් මේ. අලුතින්ම දකින්න ලැබෙන ප්‍රවණතාවයක් තමයි රතු එළියේදී නැවතීමේ ඉරට ගොඩාක් කලින් වාහනය නවත්තාගෙන ඉන්න එක. සමහර විට මේ ඉඩ පරතරය තවත් වාහනයක් නවත්තන්න තරම් ඉඩක්. කොළ එළිය ලැබුණාම අර දුර ප්‍රමාණය යන්න ගත වෙන කාලයත් එක් වෙලා පමාවන් නැති වෙනවා. ඒකෙන් වෙන්නේ රතු එළියේදී නවත්තාගෙන ඉන්න වාහන පෝලිමේ අන්තිමට ඉන්න අයට ඒ වතාවේදී, එහෙම නැත්නම් ඒ ක්‍රීන් ප්‍රවේශ එකේදී මන්සන්ධිය පහු කරගෙන යන්න බැරි වෙන එක. නැවතුම් මිරට ගොඩක් ඉඩ තියලා කලින් නවත්තනවා වගේම ඉස්සරහින් වාහනයක් තියෙනවා නම් ඒ වාහනයට පස්සෙන් ගොඩක් ඉතිරි කරලා රතු එළිය වෙලාවට නවත්තාගෙන ඉන්න වෙලාවල් පවා දකින්නට ලැබෙනවා. ඉස්සරහින් තියෙන්නේ බර වාහනයක් නම්, ඉස්සරහට පාරේ තියෙන්නේ ඉහළට නැක්මක් නම් මේ ඉඩ තියෙන එකට එක හේතුවක් තියෙනවා. ඒ අර බර වාහනන්ද දුවන්නේ රියදුරා ක්‍රියාත්මක කරන මැනුවල් ගියර් සිස්ටම් එකකින් නම් කොළ එළියේදී වාහනය අද්දනකොට ටිකක් පස්සට එන්න පුළුවන් නිසා. එහෙම නැති වෙලාවට අර විදිහට ඉඩ ඉතුරු කළොත් අනිත් වාහන වෙනුවෙන් ඒ මන්තීරුවේ වෙන් කරලා තියෙන ඉඩ අපතේ යනවා. ඒ වගේම පමාම් වීම නිසා මන්සන්ධියේ වාහන තදබදයකටත් හේතු වෙනවා. මේ දේවල් වලින් මේ කියන්න උත්සාහ කළේ පාරේ කාර්යක්ෂමතාවය, ධාරිතාවය, එහෙම නැත්නම් කැපැසිටි එක අඩු වෙන එක ගැන. ඒ නිසාම ගමනේ කාර්යක්ෂමතාවයත් අඩු වෙනවා කියන එක. ගමන් කරන වාහන දෙකක් අතර තියෙන ඕන කරන දුර ගැනත් අපි කතා කළා. ඒකට කියන්නේ හෙඩ්වේ එක කියලා. හෙඩ්වේ එක මනින්නේ තප්පර ගන්නට. සාමාන්‍යයෙන් තප්පර දෙකම අරක්වත් මේ පරතරේ තියන්න ඕන. ස්පේසිං කියන්නේ මේ දෙම තමයි. ඒත් ඒක මනින්නේ දුර මනින මීටර් වලින්. මේ විචල්‍ය දෙක ගැන මතක් කළේ ඕනෑවට වඩා ඉස්සරහා වාහනයට කිට්ටු කරලා තමන්ගේ වාහනේ පදවන රියදුරු හැසිරීම ගැන කියන්න. මේකට ටේල් ගේ කරනවා කියලා කියන්නේ. ඒක වැරදි වැඩක්. ඉස්සරහා වාහනේ වේගය හිටිගමන් අඩු වුණොත් පස්සේ ඉන්න රියදුරාට තමන්ගේ වාහනේ නවත්තා ගන්න බැරි වෙනවා. ඒකෙන් වෙන්නේ පස්සෙන් හප්පෙන රියර් එන්ඩ් අනතුරු වෙන එක. ඉස්සරහා රිය පදවන රියදුරාටත් මේ ටේල් ගේට් කරන එක හරි කරදරයක්. කොයි මොහොතේ පස්සෙන් නැවි තප්පයිද කියන බයනුයි රිය පදවන්න වෙන්නේ. ඒ නිසාම පාරේ ඉස්සරහාගෙන යොමු කරන්න තියෙන අවධානයත් අඩු වෙනවා. තමන් යන පාරෙන් හරවනකොට
වාහනේ සංඥා ඇලි දැල්වන්නේ නැතුව හරවන එකක් දැන් දැන් නිතර දකින්න ලැබෙන දෙයක්. අපි කරන දේ ගැන පිටිපස්සෙන් එන රියදුරන්ට වගේම ඉස්සරහින් එන වාහනවල රියදුරන්පත් දැනුවත් කරන එක අනිවාර්යයෙන් කරන්න ඕන දෙයක්. මන්තිරු මාරු කරනකොට වටරවුම් වලදී වගේම ඕනෑම මන්සන්ධියකදී වාහනේ පැති සංඥා ඇලි ඉන්ඩිකේටර්ස් දැල්වන්න හුරු වෙන එක හරි වැදගත්. ඒක පුරුද්දෙන්ම වගේ කරන්න ඕන දෙයක්. රියදුරු හැසිරීම ගැන මතක් කරනකොට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ බීමත්තරිය පැදවීම ගැන. ඒ ගැන අපි නිතර මතක් කරන්නේ අනතුරු වලට හේතු වෙන මූලික කාරණයක් වෙන්නේ ලේවල ඇතුළත් වෙලා තියෙන ඇල්කොහොල් ප්‍රතිශතය වෙන නිසා. තවත් ඉරිදාක හමු වෙමු.

මේ සංසාර සාගරේ අසරණ වෙලා සිටින අප ඉන් මිදීමට යහසළු විය යුතු නොවේද? පූජ්‍ය රඹුකර සිද්ධාර්ථ හිමියන්ගේ ගීපද රචනයක් සංගීතකට ගායනා කොට ඇත්තේ විශාරද ගුණදාස කපුගේ.

පද රචනය තනුව සංගීතය සහ ගායනය සමබර වුණාම සාර්ථක ගීතයක් බිහි වෙනවා. මෙවයින් එකාංගයක් හරි ඉස්මතු වෙනවා නම් ඒකේ තේරුම අනෙක් කාණ්ඩ දුර්වල බව. ප්‍රබල අදහසක් තියෙන පද රචනාවක් සාර්ථක ගීතයක් බවට ජනගත කරන්නට සංගීත ශිල්පියාටත් ගායන ශිල්පියාටත් පැවරෙන්නේ විශාල භාර දුර වගකීමක්. ලූෂන් මුලසිංහලන්ගේ පදමාලාව පි ඩන්ස්ටන් ද සිල්වා සංගීතවේදියාණන් විසින් සංගීතයෙන් අලංකාර කරලා විශාරද නන්දා මාලිනියගේ ගායනෙන් ඔපවත් වුන පිපුණු මලේරුව එමල දනීදෝ ගීතය ප්‍රබල අදහසක් ඇති සරු ගීතයක් හැටියට මිට දශක කිහිපයකට කලින් ජනප්‍රිය වුණා. පිපුණු මලේරුව එමල දනීදෝ, මලකිදුවේ නුඹ හැඩරුව බලන්නපා, නැති බැරි කමමුතු මාල හතක් වී කඩුල්ල පැන ඒ නුඹ අත කරලනදා. මේ ප්‍රබල යෙදුම් වලින්ම මේ ගීතයේ මුල් කොටස නැත්නම් ස්ථායී කොටස සම්පූර්ණ වෙනවා. උත්තර ಭಾರತයේ සර්ගම් ගීත රටාව අනුගමනය කරමින් එක් ස්ථායී කොටසක් නැවත නැවත ගයන්නටත් පළවෙනි සහ දෙවෙනි ආන්තරා කොටස් හැටියට තවත් දෙකොටසක් එකම තනුවකට ගයන්නටත් පද රචනා කිරීම අපේ ගීතවල සුලභව දක්නට පුළුවන්. ලූෂන් මේ රටාවෙන් මිදෙන්නට උත්සාහ කරපු බව මේ ගීතෙන් විද්‍යමාන වෙනවා. බිත්තිය මත වැටුණු තමන්ගේ හෙවණැල්ල බලාගෙන හිස පීරන දියණියක්, පවුලේ දිලිඳුකම තම දියණියගෙන් සංගවන්නට ගෙදර තිබුණු වීදුරු කැඩපත කඩා බිඳ දමන අහිංසක අසරණ මවක්. බලන්න මුලසිංහලයන් දරිද්‍රතාවේ නිමිත්ත කරගෙන සංවේදී වන ආකාරය. පාලු කරට නුඹේ අත නොගෙසෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ. මේ ගීතයේ තුන්වන කොටස ඩන්ස්ටන් සංගීතවේදියා පළමු අන්තරා කොටසට එකතු කරගන්නවා. ගීතයේ හතරවෙනි කොටසට නැවතත් ලූෂන් එකතු කරගන්නේ සිදුවීමක්. උදේ පාන්දර ලින්දියෙන් තමන්ගේ රූපය දකින දියණියක්. ඉතාමත්ම කෙටියෙන් ලියවුණු මේ කොටස අගටත් පාළු කරට නුඹේ අත නොගැසෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ කාණ්ඩය සංගීතවේදියා නැවතත් යොදාගන්නේ නිර්මාණාත්මකව. මේ තුලින් පද රචනාවේ මුඛ්‍යාර්ථය වඩාත් ඉහළ නැංවෙනවා. පි ඩන්ස්ටන් ද සිල්වා සංගීතවේදියාණන් සංගීත නිර්මාණය කිරීමේදී වයලීන පෙළක් සමග සිතාරයක් ඇසුරෙන් නන්වන මියසියට රිද්මය කවන්නේ තබ්ලාව. අලංකාර පද පේලිත් එක්ක වාදනය වෙන තබ්ලාව හොඳින් කැපිලා පේනවා. හෙළ ගීතාවලියේ නියම හෙළ අඬක් ඇතුව ගායනා කරන විශාරද නන්දාමාලිනියගේ මధుර කෝමල හඬ විවිධ ස්වරතලවල විහිදුවලා ගයන ගීතයක් පිපුණු මලේරුව ගීතය. කටුමැටි විත්තිය ලිඳේ අඩිය වැනි වචනවලින් පටන් ගන්න දෙවනි තුන්වන කොටස් ඉහළ හඬින් නන්දාමාලිනිය ගායනා කරන්නේ මවකගේ හිත ඇතුලේ තෙරපෙන වේදනාව

රසික රසිකාවියනට දුක්බරව මුදාහරිමින්. ගීරස නිම්නේ පිටපත සිසිර දිසානායක සම්පාදනය කොට ඉදිරිපත් කළ මම උදය ගෝවින්න.

0: ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොයි බටද යන මෑයින් ට්‍රිටිපර්සල් ගුවන්විදුලි ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන සාකච්ඡා මාලාවේ දෙවැනි කොටස. අද සම්පත් දායකත්වය කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අජිත් දිසානායක මහතා. අපි එතුමා තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ට්‍රිටිපර්සල් ගුවන්විදුලි අසන මෙල්බන් ජනතාව වෙනුවෙන් ඔබට ආයුබෝවන් කියලා.
1: ආයුබෝවන්
0: දැන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ක්‍රමවේදය තුළින් ශ්‍රී ලංකාවේ නව නිෂ්පාදන හෝ නිර්මාණය සිදුවෙන්නේ නැහැ. එහිදී මූලික වශයෙන් ඇඟිල්ල දිගුවෙනවා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවලට විශ්වවිද්‍යාලවලින් පර්යේෂණ කරලා රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් මොනවද, අපනයනය කළ හැකි නිෂ්පාදන මොනවද, අපිට රටේ පාරිභෝජනයට ගත හැකි නිෂ්පාදන රට සම්පෝෂණය කිරීම සඳහා බලපාන ආකාරය පිළිබඳව යම් පරීක්ෂණ නිරීක්ෂණ ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේ දේවල් සිදු වුණා මදි කියලා මම ඔබතුමාට යෝජනා කරනවා.
1: ඒක හරියටමයි. මොකද ලෝකයේ අනෙකුත් රටවල් දියුණුවී රටවල් දෙහා බලද්දී ඒගොල්ලෝ විශ්වවිද්‍යාල ඇතුළු මේ විශ්වවිද්‍යාල සහ අනෙකුත් ආයතන ඉදිරි අනාගත ආර්ථික සංවර්ධන කටයුතු වලින් කරන පර්යේෂණ ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතා විශාල මුදල් ප්‍රමාණයක් සහ භෞතික සම්පත් ප්‍රමාණයක් ඉස්සලා විකප කරනවා, වැය කරනවා. එතකොට දැන් ඔස්ට්‍රේලියාව වගේ රටක මම මගේ හයි ස්ටඩිස් කරේ මම මේ ස්වීඩන් වල, නෝර්වේ වල, ඒ වගේ රටවල බලපුවම අපි දැක්කපුවම මේ අපිට හිතා ගන්නවත් බෑ. ඇත්තට මේක තමයි අපි දුප්පත් කියන්නේ ඒකේ හේතුව. එතකොට අපේ රටවල වල ඒ නිසාම අපේ ලැබෙන පරිදේශන ප්‍රතිඵලක් අර ඒ තරම් උසස් මට්ටමේ පරිදේශන ප්‍රතිඵල වෙන්න බෑ. ඒ කියන්නේ අපේ උසස් අධ්‍යාපනය ආධාරන්න පරිදේශනය කරන ලෝකෙ දියුණු මේ යුරෝපාව ඇතුළේ රටවල වලට යන්න හේතුව නේ ඇමරිකාවට, එංගලන්තයට, ඒවගේ යුරෝපීය රටවල, ඔස්ට්‍රේලියාව, ඒ වගේ රටවල, ජපානය වගේ රටවල යන්නේ. ඒකනේ අපේ රටවල මේ පරිශ්‍රණ පහසු ගන්නෑ. ඒ වියදම් මූලික දේවල් නැති නිසා. කෙසේ හෝ වෙවා අපේ පරිශ්‍රණ කළ හොයාගත්තු සාම්ප්‍රදායික ගොඩාක් දේවල් තියෙනවා. නමුත් අපේ රටක් හැටියට අපි ඒව පළ ප්‍රයෝජනය කරන ඒවෙන් හරියට කටයුතු කරේ නැහැ කියන මතය තමයි මම නම් ඉන්නේ. මම උදාහරණයකට අපි කරපු පරිශ්‍රණ වල මට ඔය 2019 අවුරුද්දේ පැසිෆික් ආසියානු රිසර්ච් ඇවෝඩ් එක හම්බුණා සයන්ටිස්ට්ලාගේ. ඒ වගේ දේවල් අපි නම ඒ දේවල් තමයි කතා කරේ කියලා. මම මේකට සුළු උදාහරණයක් ගන්න විදිහට මාත්‍ය. දැන් මෙහෙම හිතන්න, ලංකාවට ආවේනික විදි නිෂ්පාදන තියෙනවා. ඒව ලෝකෙ කිසිම රටක ඒ නිෂ්පාදන ඒ ප්‍රමාණය කරන එක අංක එකේ තියෙන එක. ලංකාව කියන්නේ අපි ආර්ථික විද්‍යාවුන්නේ මේ මයිනර් ස්කේල් ඉකොනොමි කියලා. කියන්නේ කුඩා පරිමාණයේ ආර්ථිකය පරිමාව හරි කුඩායි අපේ රට. හැබැයි අපි ගනුදෙනු කරන්නේ ලෝකයේ මේජර් ස්කේල් ඉකොනොමිස් එක මහා පරිමාණයේ රටවල්. උදාහරණයක් ගන්න අපි චීනය එක ගනුදෙනු කරනවා. දැන් හිතන්න චීනයට අපි දෙනවා ලංකාවේ හදන රබර් ටික ඔක්කොම කියන ලංකාවේ හදන රබර් ඔක්කොම චීනයට දෙනවා. හැබැයි චීනය එක ප්‍රාන්තයකවත් අවශ්‍යතාවයට දෙන්න රබර් අපිට දෙන්න බෑනේ. චීන එක ප්‍රාන්තයකටවත් අවශ්‍ය රබර් අපිට දෙන්න බෑ. ඒ තරම් චීන ලොකු රටක්. හැබැයි චීනෙන් අපි සේවිනුවට ගෙන්වනවා කොසහල්. හැබැයි චීන එක ප්‍රාන්තයක සහ ලංකාවට අතිරික්තයක් වෙනවා. ඒකයි මම කියන්නේ කුඩා පරිමාණයේ ආර්ථිකය සහ මහා පරිමාණයේ ආර්ථිකය අතර විලදාමීදී අපි තෝරගන්න ඕනේ අපේ වෙළඳ ආධිපත්‍යය. අපි හදලා තියෙන්නේ අපේ අපනයන තුල විදේශ වෙළඳපොළ යැපෙන්නේ. අපි ආනයන මත යපුණට අපේ අපනයන මත විදේශ වෙළඳපොළ යැපෙන්නේ. අන්නේ යැපෙන තත්ත්වයට හදාගත්තු රටවල් තමයි ජාත්‍යන්තර විලදාමීදී ශක්තිමත් වෙලා තියෙන්නේ. මගේ සොයා ගැනීම, මගේ කියමානුව ලෝකයේ අංක එකේ කෘෂිකාර්මික භෝගයක් තමයි කුරුඳු කියන්නේ. ලංකාව තමයි අංක එක. උරුත්කෙන බහු අවශ්‍යතා ඉෂ්ට කරන්න පුළුවන් භෝගයක්. ඖෂධ වලට වෙන්න පුළුවන්, රසකාරකයක් වෙන්න පුළුවන්, සුවඳ විලවුන් වෙන්න පුළුවන්, විවිධ ආලේපන වෙන විවිධ ආකාරයේ භාවිත කරන්න පුළුවන්. ලංකාවත් තමයි ලෝකයේ අංකිකේ කුරුඳු. නමුත් ලෝක කුරුඳු වෙළඳපොළේ අපි හැකියාවෙන් 0.1% තමයි තාම අපි කරලා තියෙන්නේ. එතකොට මේක අපිට ව්‍යාප්ත කරොත් ලෝක වෙළඳපොළ ඉතාම අල්ලගන්න හැකියාවක් තියෙනවා. නමුත් ඒ වගේ කර්මාන්ත දියුණු කරන්න අපේ ආපු මොන ආර්ථිකයන් මොන ප්‍රතිපත්තියකට ක්‍රියාත්මක කෙරේ නැහැ. මම එක උදාහරණයක්. ඊළඟට බලන්න අපේ තියෙන කළු කුල. ලෝකේ දැන් රසායනික දේවල් ප්‍රතික්ෂේප කරන මේ තිරසාර සංවර්ධන, يعني sustainable development මේ ආකෘතිය තුල යන්නේ මේ රසායනික ක්‍රියාවලින් ප්‍රතික්ෂේප කරනවා. එතකොට ස්වභාවික ලෝකේ ඉස්තරම්ම වර්ණකාරකයේ තියෙන කුලක් වෙන. ඒ කළු කුලක් තියෙන ලංකාවේ. මේ කුලත් වලින් ලෝකේ රෙදිවල නැත්නම් අපේ ෆැබ්‍රික් වල තියෙන වර්ණකාරක වර්ණ ඒ කොටි මගනේ මෙව සපයන්න පුළුවන් නම් ලෝකයේ අංක එක. දැන් අපි මේ වගේ කර්මාන්ත වල තාම අත දීලා නැන්නේ මේ බුලත් ගොවියෝ කීප දෙනෙක් බුලත් ගොවි ඉඳන් කරාට මේක ලෝකයේ වේදපොළ අල්ලන්න ප්‍රමාණය අපි ටිකට අපිට ආවේ නිකද. ඊළඟ බලන්න අපි තියෙන බති කර්මාන්තයේ ලෝකයේ හොඳම මැනුවල් බති. ලෝකයේ හොඳම මැනුවල් බති තියෙන ලංකාවේ. ඒක ශ්‍රම සූක්ෂම කර්ම අපේ ශ්‍රමයේ බෞලර්ට ශ්‍රම සූක්ෂම කර්මාන්ත කැටියට කරන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ තියෙන හොඳම පොල්කටු අඟුරු තියෙන ලංකාවේ ශක්තිමත් කාබන් ප්‍රමාණය වැඩිම තියෙන පොල්කටු අඟුරු තියෙන ලංකාව. දැන් තමයි ජපාන කම්පැනි ඇතුළු විවිධ රටවල පොල්කටු අඟුරු කර්මාශාල මේ ඇවිල්ලා ස්පීඩ් කරලා තියෙනවා. එතකොට මේකේ මෙව ගන්න වෙන මේකේ ටික්නස් එක වැඩි නිසා අපි ওই චිප්ස් හදන්නේ කාබන් චිප්ස් අපි ඉලෙක්ට්‍රොනික චිප්ස් සියල්ලටම මේ කාබන් අඟුරු තමයි ගන්න. ඉතින් මේ වගේ කර්මාන්ත ඊළඟට තමයි අපේ රටවටේ තියෙන මූද මම දන්නවා පයාකල සිට හලාවට දක්වා තියෙන මූදු තීරයේ හැදෙනවා කපුගන්ධා කියලා මාළු. මේ මාළුව ලෝකෙම්ම බෝ වෙන්නේ මේ මූදු කලාපය තුළ විතරයි. මේ බෝ කරන මාළු එක්ක අපි ඩොලර් 3ක විතර ප්‍රමාණයකට අලෙවි කරන මේ මාළු පැටි. අපි දැන් එකල බෝ කරගන්න මේ කලපුල මූදු විතරයි මේක බෝ වෙන්නේ. ගොඩ බිම බෝ කරගන්න බෑ. කොච්චර පරීක්ෂණ කරලා හොයාගන්න බැරුව ගියා. හැබැයි මේ මාළුව සිංගප්පූර් වෙළඳපොළට ශ්‍රේලියාවට හරිනම ඩොලර් 60යි 90කට මුදලකට තමයි අලෙවි වෙන්නේ. අපිට මේ මාළුව ලොකු කරලා ඒ මුදල් දෙක නම් ඒ සල්ලි ඔක්කොම ලංකාවේ නතර වෙනවා. ඒ සල්ලි ප්‍රමාණය ඔක්කොම ලංකාවේ නතර කරගන්න පුළුවන්. නමුත් ඒ වගේ කර්මාන්තයකට අපි අත දීලා නැහැ නේද? මම කියන්නේ මහා ලොකු ප්‍රමාණයක් ඕනේ නැහැ. මේ වගේ කර්මාන්ත අපේ

0: අද බොහොම සුවල්පයක් අපේ අනන්‍යතාවය මත කරලා ලෝකවලද පොලේ අපි මේ ආධිපත්‍ය අල්ලගන්න පුළුවන්. මේ වගේ පැතිවල ගමන් කරන්නේ. මම තව එක නිදර්ශනයක් කියන්න ඔබ කිව්ව එකට. අපේ රටේ ඇයි මේ තත්ත්වය තුනේ ඇතිලා තියෙන්නේ කියන එක. දැන් බලන්න අපි විවෘතාර්ථිකයේ 1980 ඉඳලා 78 ඉඳලා ඇවිල්ලා 80 දශක වල මේ දක්වා අවුරුදු 40 ගණනක් ගෙවලා අවුරුදු 50ක් ගෙවලා. එතකොට මේක ප්‍රධානම දේ උනේ අපි විවෘතාර්ථිකය තුළ අපේ අපනයන ආදායම උනේ ඇඟලුම්. ඇඟලුම් කර්මාන්තේ විචාර ප්‍රමාණ ඇඟලුම් කර්මාන්තේ. අපි කියනවා මේ ඇපරල් ගාමන් ඉන්ඩස්ට්‍රි එක. එතකොට මේ මත දෙක රැඳියාවක් අපේ ආර්ථිකයේ තියෙන. දැන් මෙතන ආයෝජනය කරලා තියෙන්නේ ලෝකයේ පොහොසත්ම රටවල්. අපින කාර්මික රටවල් හතක් තියෙනවානේ. මේ කාර්මික රටවල් හතෙන් ප්‍රධානම කාර්මික රටවල් පහක් අපේ ආයෝජනවල 76ක් තියෙනවා. ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය. මේ රටවල් 76ක් අපේ අපන මේ තුල ආයෝජන කලාප තුල දේශ අපනයන සඳහා ආයෝජනය කරනවා. එතකොට ලෝකයේ පොහොසත්ම රටවල් වලට තමයි අපි මේ නිෂ්පාදනය කරන්න යන්නේ. මොනවාද නිෂ්පාදනය කරන්න අපි ඇඟලුම් වල ගතු 77 තියෙන යටි ඇඳුම් අපි කියන අණ්ඩ ව්‍යාස. ඉතින් ලෝකයේ පොහොසත්ම ධනවත්ම රටවල් වලට ඇඳුම් මහන. ඒකෙන් යටි ඇඳුම් මහන රට. ඒතර අවුරුදු 50කට ආසන්න කාලයක් කියන්නේ අපේ ආච්චිල, අපේ ලොකු අම්මල, අපේ අම්මල, පුංචි අම්මල, අක්කල, නංගිල, දුවල දැන් මිනිදිරියොත් ඒ කර්මාන්තයේ තුල ඉන්නවා. එතකොට විශේෂ ආර්ථික විද්‍යාවට උනේ විශේෂ ප්‍රාගුණ්‍ය විශේෂීකරණේ සියල්ලම මේ කර්මාන්තේ අපේ ලැබිලා තියෙනවා මේ උඩ. හැබැයි අපිට නැත්තේ නූල් ටික, බොත්තම් ටික, මැෂින් ටික ඒ යාන්ත්‍රික භෞතික සම්පත් විදේශීය වශයෙන් ආනයනය කරලා අපේ රටේ භූමිය සහ ශ්‍රමය කියන නිෂ්පාදන සම්පත් යොදාගෙන තමයි මේ කර්මාන්තේ කරන්නේ. දැන් බලන්න ලෝකයේ පොහොසත්ම රටවල් වල ඇඳුම් මහල අවුරුදු දශක 4කට වැඩි ඇඳුම් මහල දෙන රට ලංකාව අපි අඳින්නේ කවුරු මහපු ඇඳුම්ද කියලා අපිට අපි ඇඳුම තාම මහගන්න බැරි වෙලා තියෙන අපි විදේශීය වශයෙන් ආනයනය කරපු ඇඳුම් නැඳින්නේ. ඒකම ඇදිනේ අපේ රටේ විදේශ විනිමය ගල්නේ කියලා මේ හානියටපත් වුණ එක නිදර්ශනයකට. ලෝකයේ පොහොසත්ම රටවල ඇඳුම් මහන තාක්ෂණයේ තියෙන රටක්. හැබැයි ඒ රට අඳින්නේ විදේශීය වශයෙන් ආනයනය කරලාද නිමි ඇඳුම් නම් තව කවර කතාවද? මෙන්න මේ දේවල් තමයි අපි හඳුන ගන්න ඕන රටක් දියුණු කරන්න. එහෙම නැතුව මේ ඔය අපි දකින්න විදිහට මේ පරිශන කරලා නැහැ. ඒකේ ප්‍රතිඵලෙම පරිශන කරලා හොයාගත්තා. නමුත් මේ ප්‍රතිපත්ති තීන්දුව ගන්න එතනත් ලොකු ගැටලුවක් තියෙනවා විල්පට් මාතේ. මම ඒකත් මේ වෙලෙම කතා කරන්න මේකට හේතුව ගත්තා. ඇයි මේක නොවෙන්නේ කියලා. අපි පරිශන කළ හොයාගත්තේ නැතිකම විතරක් නෙමෙයි මේ හොයාගත්තු උනා ක්‍රියාත්මක නොවෙන්නේ. ඒක අපේ රටේ ඒ ප්‍රධාන්‍ය පාලකයන් විසින් අපිට දීලා ගිය දේශපාලනික මේ යාන්ත්‍රණය, පරිපාලන යාන්ත්‍රණය තුළ ඇතිවෙච්ච ව්‍යාකූලතාවයක් ඉදිරියේ තමයි අපි දකින්නේ. උදාහරණයක් තමයි මේ අපි බනිනවා හැම දෙයක් වෙච්චම ආණ්ඩුවට. ගවර්න්මන්ට් කියන ආණ්ඩුවනේ නැත්තම් රජයේ ආණ්ඩුව. හැබැයි මේ ආණ්ඩුවේ ඉන්නේ අපි අවුරුදු 30ක අපි ගාව පරිශන වල දත්ත තියෙනවා උපරිම ප්‍රමාණය 50,000 60,000 පිරිසක් තමයි මේ ආණ්ඩුවේ ඉන්නේ. ඒ කියන්නේ විධායක ජනාධිපතිගේ ඉඳලා ගම්මට්ටමේ ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් ප්‍රාදේශ සභා ජන නියෝජිතයෙක් දක්වා එනකොට ඒ අයගේ පවුල් වල අය ඒ අයකින් යැපෙන්නෝ. ඒගොල්ලන්ගේ සේවකෝ වගේ ඔක්කොම පිරිස ගත්තාම සාමාන්‍යයෙන් එක විලේපිත අපි දාමින 50,000 60,000 අතර ප්‍රමාණයක් තමයි ඉන්නේ. මේක තමයි ආණ්ඩුවේ සංකීර්ණ හැදිලා තියෙන විදිය. දැන් අපි ආණ්ඩුවර කොච්චර බැන්නත් මේ ආණ්ඩුව අපිට වෙනස් කරන බලයක් තියෙන මහජනතාවට අපේ ස්වරජන ඡන්ද බලයක්. හැබැයි මේ ආණ්ඩුව නඩත්තු කරන්න රටේ ජාතික ආදායමින් වාර්ෂික ජාතික ආදායමේ 2% වැය කරන්න ඕනේ. මේ 50,000 60,000 නඩත්තු කරන්න එක එදා මෙදා කියලා අඩු වෙලා නැහැ. මේ අවුරුදු 30ක කාලය තුළ අපි බලපුවම 2% ආසන්න ඇවරේජ් එකක් ඇත්තේ. සාමාන්‍යයෙන් අපි වැය කරලා තියෙනවා. බයනකම තේ ආණ්ඩුවනේ මේ දෙවෙනියට දෙවෙනි ස්තරයේ තමයිනේ රාජ්‍ය. අපි කියන ස්ටේට් කියලා. මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ අපි දන්නවා ඇවරේජ් ගත්තොත් රාජ්‍ය සේවකෝ ඉන්නවා 15,00,000ක් විතර. මේක එක කාලයකට වැඩි වෙලා එක කාලයකට අඩු වෙලා තියෙනවා. ඒකනේ IMF යක් මේක අඩු කරන්න කියන ලක්ෂ 10 විතර අඩු කරන්න කියන 2100 විතර වෙනකොට. එතකොට මේ රාජ්‍ය කටයුතු කරන මේ 15,00,000යෙන් යැපෙන අය ඉන්නවා 170,000ක් විතර රටේ. ඒගොල්ලන්ගේ වැඩිහිටියෝ, දූදරුවෝ සහ අනිකුත් සියලුම දේවල් ගත්තොත් ගැපෙන්න 170,000ක් විතර රටේ ඉන්නවා. මේ අය වෙනුවෙන් රටේ ජාතික ආදායමෙන් 28%ක් වැය කරන්න වෙනවා. මේ අය වෙනුවෙන් මේ රාජ්‍ය වෙනුවෙන් 28%ක් ජාතික ආදායම වැය කරනවා. හැබැයි ඒ වෙනුවෙන් ආපසු ලැබෙන්නේ 11%යි. ඒතකොට 17%ක හිගයක් තියෙනවා. මේ හිගය පියවන්නේ කොහොමද? අන්න බදු ගෙවන මහ ජනතාවකින් වැඩ කරන ජනතාවකින් අරගන්න මුදල් වලින් මහා භාණ්ඩාගාරයේ මත යැපෙන මේ රාජ්‍ය ආයතන පවත්තාණියන්න වෙලා තියෙනවා. දැන් උදාහරණයක් අපි විදුලිය ගන්න බිල් ගෙවලා. අපි ඉන්ධන ගන්න ඉන්ධන පිරුමල් වලට මුදල් ගෙවල. හැබැයි පෙට්‍රෝලියම් එක බංකොලොත්. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක බංකොලොත්. වරාය බංකොලොත්. ඈ යාලංකා බංකොලොත්. මේ රාජ්‍ය ආයතන බංකොලොත්ලා තියෙන හැබැයි පරිපූර්ණ සල්ලි දීලා තමයි මිල දීලා අරන් තියෙන්නේ. නිකන් ණයට අරන් නැහැ. එහෙමනම් කොහොමද බංකොලොත් උනේ? දැන් බලන්න මේ රාජ්‍ය ආයතන වල ඉන්න ඉහළම ඉඳලා පහළට ඉන්න නිලධාරි බංකොලොත් වෙලා තියෙනවද කියලා. අවුරුක බංකොලොත් ආයතනයේ බංකොලොත් හැබැයි ඒ අය බංකොලොත් වෙලා නැහැ. ඒක නෙමෙයි. ආයතනයේ අයිති වෙලා තියෙන ආණ්ඩුවට නම් ඒක බංකොලොත් වෙනවා. හැබැයි රාජ්‍ය කියන්නේ මේ වැඩ කරන අය බංකොලොත් වෙලා නැහැ. දැන් මෙන්න මේක අපි අයිට අවබෝධ කරගන්න ඒ බර වෙట్లా තියෙන්නේ සාමාන්‍ය ජනතාවට. අද මම 136ක් බදු ගෙවන මිනිස්සෙක්. ඉතින් මම හරි පීඩාකාරී තත්ත්වයක ඉන්නේ. ඉතින් ඒ ආකාරයට මේ රාජ්‍ය නඩත්තු කරන්නේ. ඒකනේ මං කිව්වේ මේ විවෘතාර්ථිකයේ ඉන්න 78 හේතුව ඇති දැකේ රාජ්‍ය අංශයට පවත්වන්න යන්න බැරිසා පෞද්ගලිකවසලි විවෘත කරයි කියලානේ. ඒක හරි ගමනක් ගිය නැති නිසා තමයි අපිට මේ තත්ත්වයටපත් උනේ. මෙන්න මේකනේ අපි අවබෝධ කරගන්න ඕනේ. මහජනතාවට හැකියාවක් තියෙනවා අවුරුදු 5කින් 6කින් ඒ ඡන්දයෙන් ආණ්ඩු වෙනස් කරන්න. අපි ආණ්ඩු වෙනස් කළා තියෙනවා ඉතිහාසයේ පුරාම. නමුත් ආණ්ඩු වෙනස් කරා කියලා රාජ්‍යාන්තරේ වෙනස්න්නේ නැහැ. මෙන්න මෙතන ලොකු අර්බුදයක් තියෙනවා. ඒකට හේතුව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පරිශන වගේක් අපි කරා. ඒකෙන් තියෙන ලංකාවේ ශ්‍රම බලදායිත අනුපාතය මේ රාජ්‍ය බංකොලොත්වල ශ්‍රම ඵලදායිතා අනුපාතය 3:1. කියන්නේ ගෝලීය එක ශ්‍රමිකයෙක්ගේ ඵලදාව ලබා ගන්න රට ඇතුලේ කියන්නේ ඩොමෙස්ටික් පවේක රට ඇතුලේදී 3 දිනකේ ඒ ශ්‍රමයක් කැප කරන්න වෙනවා කියලා 3:1 අනුපාතයක් තියෙනවා කියලා. හැබැයි මේ දේශීය වශයෙන් 3:1 අනුපාතය අපේ ශ්‍රමිකයෝ විදේශ රටවල ගෝලීය වෙන පොලේ ලෝක වෙන පොලේ ශ්‍රමය සපයනවා. ඒ තැන් වලට ගියාම 1:1 අනුපාතයක් තියෙනවා. සමහර ඊට වඩා ඉහළ අනුපාතයක් පවත් ගන්නවා. හැබැයි මේ රට තුලනේ මේක කරන්නේ නැති. රටෙන් පිට ගිහිල්ලා කරනවා මහසියලා වැඩ කරනවා. හැබැයි රටේ කරන්නේ නැහැ. මේක නෙමෙයි අපේ රටේ හානි හේතුලා දින මේ ශ්‍රම ඵලදායිත අනුපාතයේ කාර්යක්ෂමතා අනුපාතයේ රැකියා තුට්ටිය කියන එක ඇති කරන මානසික විපර්යාසයක් අපි සිද්ධ කරනවා. මේ දෙයක් අපේ රටේ සිද්ධ වෙලා නැහැ. ඒගොල්ලන්ගේ හඬට ඇහුම්කන් දීලා ඒගොල්ලන්ගේ අවස්ථා ඉටි කරන බව මෙතෙක් ඉතිහාසයේ අපි දැකලා නැහැ. ඒක අතීතයේ තිබුණෙත් නැහැ, වර්තමානයේත් නැහැ, අනාගතයේත් එහෙම වෙන පාටක් දකින්න නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඊළඟ කතාව තමයි අපි දැන් මේ අය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අනුපාතය අනුව රටක ස්වභාවික ආර්ථික වර්ධනයක් පවත්වා ගන්න නම් 1:1.3 අනුපාතයකින් ඵලදායිතාවයක් තියෙන. ඒ කියන්නේ රුපියල් ඩොලර් 1ක වැටුපක් ලබන මිනිහෙක් ඩොලර් 1.30ක ආදායමක් උපයලා දෙන්න ඕන රාජ්‍යෝ පෞද්ගලික අංශයට ඒක ස්වභාවික ආර්ථිකය පවත්වාගෙන යන්න. ස්වභාවික ආර්ථික වර්ධනය නේචරල් ඉකොනොමික් ග්‍රෝත් එකක් පවත්වාගෙන යන්න. එතකොට ඒ කියන්නේ මම රුපියල් 100ක වැටුපක් ලබනවා නම් 1,30,000ක් උපයන්න ඕන කියන එක ආයතනයේ. දැන් මෙන්න මේ தත්ය අපේ මේ ආර්ථික අර්බුදයේ විසඳුමක් ඇද්දි කියනවා මේ 1:30 අනුපාතයේ 1:40 දක්වා වැඩි කරන්න පුළුවන් නම් ඒ ප්‍රමාණය අවුරුදු 5ක් අඛණ්ඩව පවත්වා ගන්නකොට ලංකාව මේ සීරිම විදේශ ණය වලින් බෙරිලා ලංකාව ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගීමේ හැකියාව තියෙනවා කියලා මේ ශ්‍රම බලදායිත අනුපාතයේ තියෙන ගැටලුවට අනුව ඒක 1:30 නෙමෙයි 1:40 දක්වා වැඩි කරන්න කියන. ඒ කියන්නේ මම රුපියල් 100ක වැටුපක් ලබනවා 1,40,000ක වැඩ කරන්න ඕන කියන්නේ. හැබැයි අපි මේ අර්බුදයේ වෙලේ ලංකාවේ 2022-23 කාලේ සර්වේ එකකින් අපිට අහන්න උචිතක් ගන්නකොට අපේ ශ්‍රම ඵලදායිතා අනුපාතය රුපියලක වැටුපක් ගන්නකොට 7:62යි. කියන්නේ ලක්ෂයක වැටුපක් ලබන මිනිහේ 62000ක් තමයි වැඩ කරලා තියෙන්නේ. දැන් එතකොට පාඩු වෙනෝනේ මේ තව 38000ක හිගයක් නෙමෙද? 0.38ක හිගයක්. එතකොට මෙන්න මේ හිගය තමයි අපේ රටේ තියෙන්නේ මේ රාජ්‍යංශය බංකොලොත් වෙන්නේ කියලා තියෙන්නේ. මේක ඇයි බංකොලොත්නේ? කවුද මේක බංකොලොත් කරේ? ඒක තමයි අහසියනු සංවර්ධන බැංකුව කියනවා මේ දැනට රට පත්තරේ කාලීන ආර්ථික ප්‍රසස් කරන්නේ රටේ සිද්ධු වෙන්නේ නැහැ. අපි කියන්නේ ඉකොනොමික් රිෆෝම්ස් කියලා. ආසියානු සංවර්ධන බැංකුවේ පර්යේෂණ වාර්තා අනුව ඒගොල්ලෝ කියනවා ලෝකයේ මේ ආසියාව රටවල වැඩිම ණය දීපු ආයතනය ඒක. ලංකාවත් වැඩිම ණය ආරම්භ දින ආසියානු සංවර්ධන බැංකුවේ. එතකොට මේගොල්ලෝ තමන්ගේ ණය දීපු රටවල ආර්ථිකය පිළිබඳ කරපු පර්යේෂණ වාර්තා මේගොල්ල ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කරනවා මේ රට. පළවෙනි කණ්ඩායම තමයි දියුණු වෙයි සම්මත සැලකලා තියෙන දැන් ඔය කොරියාව, සිංගප්පූරුව, ඒ වගේ මේ මැලේසියා, ඉන්දුනීසියා ඒ වගේ රටවල් ඒ කාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ කරන යටතේ ඒගොල්ලන්ගේ ණය අරගෙන ඒ ආර්ථික ප්‍රතිවිවගත කරන තුල ඒ ප්‍රගතියක් අත්පත් කරගත්ත ඒක ඉන්දර්ශනයක් තමයි 1984 ලංකාවේ ඒක පුද්ගලික ආදායම US ඩොලර්ස් 248යි. US plus 248යි. ඒ වෙනකොට දකුණු කොරියාවේ එක පුදුලික ආදායම 184යි. ඒ කියන්නේ ඒ කොරියාවට වඩා ඉහළින් 84 ලංකාවේ මේක පුදුලික ආදායම් ගන්නවා. හැබැයි අවුරුදු 20කට පස්සේ 2004 බලනකොට අපි ඒක පුද්ගලිකාට මේ මැදි ආදායම් පහළ රටක් බවට පත් වුණේ අපි ඩොලර් 4000 දක්වා ඉහළට වැඩි වුණා. අපි 4000 දක්වා ඉහළට ගියා අවුරුදු 20ක කාලය තුලදී. හැබැයි කොරියාව 180 දෙලා 36 සීමා පන්නලා ලෝක ඉහළ ආදායම් ලාභී රටක් බවට පත් වුණා. ඒක තමයි නිදර්ශනේ අර කාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ අපේ සිද්ධු වුණේ නැහැ. ඒකට හේතු බැලුවොත් අපේ රටේ ශ්‍රමිකෝ වැඩ කරන්නේ නැති කාලේ වැඩි. උදාහරණයක් තමයි දවසට පැය 8ක් සේවය කරනවගෙන දවස පැය 24නේ 8යි කියන්නේ 3න් 1යි. මේ 3න් 1 අනුපාතයේ නිමාඩු ගත්තාම අපේ රටේ වැඩ කරන්න තියෙන කාලය දවස් 211ක් විතර වෙන්නේ. මේ කාලය තුළ ඒකත් ඒ දවස් 211 අපි පැය 8 ගානේ වැඩ කරන ගත්තොත් මේක අපේ කිසිදු වරුතු දෙන්නේ නැති ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඒ කාලය තුරනේ අපි වැඩ වර්ජන හර්තාල අරගල අහුට වැඩ අඩා කප්පල්කාරී සියල්ලම කරන්නේ. එතකොට අපේ රට දියුණු වෙන්න තිබ්බේ ශ්‍රම බලදායිත්ව අනුපාතය, ඒ කියන්නේ කාර්යක්ෂම ශ්‍රමය අපි විසින්ම අපි නැති කරගත්ත අපේ රටේ. අපි වැඩ වර්ජන කරලා අරගල කරලා හර්තාල කරලා පාරට බැලලා නිකන් ඉඳලා වැඩ කරන්න නැතුව ලයිට් ෆෑන් දාන්න කාමරවල මේ ආකල්ප මේ ලොකු විනාශයක් කරන අපේ රටේ. මෙන්න මේ தත්ය අපේ උඩුදුවල අද රටේ විශාල හානිදායක தත්ත්වයට පත් වෙනවා. ඔබතුමා ඔස්ට්‍රේලියාව ඉන්න පුද්ගලයෙක් ඉන්න ඔහේ දන්නවා. එහෙම කරන්න බෑ. එහෙම මිනිස්සුන්ට වැඩ කරන්න නැතුව ජීවත් වෙන්න බෑ. වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ වර්ජන අරගල කරන්න එහෙම කරන්න යන්නේ නැහැ. වැඩ කරන වෙලාවට තමයි වැටුප් ගවන්නේ. උදාහරණයක් මොරටු විශ්වවිද්‍යාලයෙන් කරා ලංකාවේ දුම්රිය ප්‍රවාහන සම්බන්ධයෙන් සර්වේ එකක්. ඔය දිගුතුර දුම්රිය ප්‍රවාහන සේවය ප්‍රධාන දුම්රිය මාර්ග පහක දවසකට සමපැය 2500 වෙනවා කියලා දුම්රිය ප්‍රමාදී. දුම්රිය ප්‍රමාද වීමෙන් ශ්‍රම පැය 2000ක් රටට අයින් වෙනවා දවසකට. එවැනි මේක අවුරුද්දකට කොපමණ ශ්‍රම ප්‍රය ප්‍රමාණයක්ද? හැබැයි මේක ලෝක බැංකුව කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුද මේ ශ්‍රම පැය 2000ක් අයින් වුණාට වැටුප් වලින් ශ්‍රම පැය 2000ක වැටුප් අඩු වෙලා නැහැ. දැන් ඔහේ වැඩ කරන පැය ප්‍රමාණයට වැටුප් ගෙවුව වැඩ කරේ නැත්නම් ඒ පැය ප්‍රමාණයට බඩේ රටවල ඕස්ට්‍රේලියාව ගෙවන්නේ නැහැ. හැබැයි අපේ රටේ එහෙම වෙලා නැහැ නේ. වැටුප් ගෙවීම අඩු වෙලා නැහැ. වැඩ වර්ජනය කරපු කාරණේ වැටුප් ගෙවලා තියෙනවා. අරගල හර්තාල කරපුවාට වැඩ කිව්වල තවත් දේවල් බෝනස් කිව්වල තියෙනවා. ඉතින් මෙන්න මේ தත්ත්වය ආකල්ප මේ වෙනසක් වෙන්නේ කාර්යක්ෂම කර ගැනීමක් නොවි අපේ රටවල යථා තත්ත්වයට පත් කරන්න බැහැ කියන පතේ තමයි ඒගොල්ලෝ කියන්නේ. මේ පරිශන දෙහා බලපුවම අපිට පේනවා මේ වෙනකොට දැන් මං කිව්වේ යුනිවර්සිටි රටවල් ගොඩනේ මං කිව්වේ ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව, කොරියාව වගේ රටවල් කියලා. දෙවෙනි කාණ්ඩයට තමයි මේ ඉන්දියාව, වියට්නාම් වගේ රටවල් ආයි තියෙන්නේ. මේගොල්ලෝ Tamanටම ගැලපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ගොල්ලන්ගේ නැෂනල් පොලිසි එකක් තියෙනවා. ආණ්ඩු මාරු වුණාට ඒගොල්ලන්ගේ පොලිසි එක මාරු වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති මාරු වෙන්නේ නැහැ. ඇමතිවරු මාරු වුණාට ප්‍රතිපත්ති මාරු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ සංවර්ධන ආකෘතියක් උරන ස්ථිරසාර ප්‍රතිපත්ති තුල ගමන් කරලා ඒගොල්ලෝ රටේ දැන් ලෝකයේ හතරවෙනි බලවතා බවට ඉන්දියාව පත් වෙන්නේ. ඒක හින්දානේ අපිට එක එකට නිදහස ලබා ගන්න උරට. ඒතකොට ඒ තත්ත්වයට පතුන ඒගොල්ලෝ ගා ස්ථිරසාර ප්‍රතිපත්ති බාරාව ගන්න රාජ්‍ය ප්‍රතිපත්ති. දැන් තුන්වෙනි කොටේට තමයි අපේ රට වැටෙන්නේ. ඒකට අයිති වෙනවා පකිස්තානයේ, බංග්ලාදේශයේ, ලංකාව, ඔය නේපාල මේ අපේ වගේ රටවල් ඉන්නේ. කලබලකාරී අර්බුද ඇති වෙලා දේශපාලන හැලැප්පීම් වෙලා අරගල හර්තාල කළ ආණ්ඩු පළවා හැරලා මරාගෙන නොයෙක් ගිනි තියාගෙන එහෙම කරපු රටවල් ටික නෙමෙයි ටික. ඒව කල්ට වෙලාවට ආර්ථික ප්‍රතිසංස්කරණ කරේ නැහැ. ඒ දේවල් වල විරෝධී කණ්ඩායම් වෙලා මේක වෙන්න දුන්නේ නැහැ, ඉදුන්නේ නැහැ. ඒව විනාශ කරා. මිනිස්සුගේ ආකල්ප වල විශාල හානි සිද්ධ කරා. එහි ප්‍රතිඵලයක් විදිහට අද මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ කලාපේ රටවල් මේ රටේ කියන්නේ 90 රටවල් ඇටියට එඩිබි එක කියන්නේ මෙන්න මේ කලාපේ මේ රටවල් මේ තත්ත්වයට අපි ඒක දැක්කනේ පහුගිය අතීතයේ තුල දුර අතීතේ පකිස්තානයේ මොකද උනේ? බංග්ලාදේශයේ මොකද උනේ? ලංකාවේ මොකද උනේ? මේ රටවල් වල වෙන දේ නේපාලයේ මොකද උනේ? මේක තමයි තුන්වෙනි එක. ඒකට හේතුනේ මිනිස්සුගේ චිත්ත ශක්තිය. හැබැයි පුනරුදයක් ඇති කරන්න ඕන මානසිකත්වයට ද්වේෂයේ වෛරය ක්‍රෝධය වගේ දේවල් ඇති කරලිවලා ඒ තුනින් රට විනාශ කරන තත්ත්වයට පත් වුණා. උදාහරණයක් මම දන්නවා විදේශීය හිටපු අපේ විදේශීය මිතුරන්ට ඒගොල්ලන් විදේශ විනිමය එවන්න එපා කියලා රටට කාලයක් කරා. ඒ හරහා සිදුනේ අර නිල නොවන උණ්ඩියල් වෙළඳ තොගයක් බිහි කරගත්තා. මම මට අවශ්‍ය කරන ඖෂධයක් ගෙනාවට රුපියල් 14000යි ඖෂධේ රුපියල් 48000 කියලා මේ උණ්ඩියල් ක්‍රමය යටදී. ඒකට හේතු වෙන්නේ මේ නිල වශයෙන් නිල විනිමය එහෙමද නතර කරා. ඒ කඩා කප්පල්කාරී වැඩන්නේ රටේ ආර්ථිකය බිඳ දාන්න කරපු වැඩන්නේ ඒක. දැන් මෙව ලෝකෙ දියුණු රටවල වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආකල්පමේ වශයෙන් මේගොල්ලන්ට හොරලා දින රට ආර්ථිකය විනාශ කරන්න. මෙන්න මේ தත්ති නිමේද අපි නිවැරදි කරගතු යුතුයි. අපි පුනරුදයක් කියලා බලාපොරොත්තුනේ මෙන්න මේ වගේ මානව හිතවාදී මිනිස්යන්ගේ හිත විනාශ කරලා ශක්තිමත් කරයි කියලා. නමුත් ඒ විනෝට ආවේ ඊට පෙර අන්ත තත්ත්වයකට පත් වෙලා තියෙන රට වර්තමානයේ. මෙන්න මේ වෙනස තමයි මම දේශපාලන වශයෙන් කතා කරන්න කැමති නැහැ. මම නැවතත් කියන්නේ, නමුත් ආර්ථිකමය වශයෙන් ගත්තොත් මෙන්න මේ ගැටලු අපි හඳුනාගන්න. මේ ගැටවල විසමතිය පළමු කොටම අපි බලනවා අපේ රටේ තියෙන අයවැය ඉගේ පේවීමේ ක්‍රියාමාර්ගය. අයවැය ඉගේ කියලා කියන්නේ මේකට අර අර ගන්න පුළුවන් මිනිහගේ හෝරලා අරගෙන නෙමෙයි, දැන් අර අපි හිතමුකෝ දැන් බදු දෙලෙන් පැනල යන මිනිස්සු වල්ලන්න උත්සාහ කරන්නේ බදු ගිවන්නගෙන් බදු අරගෙන ආදායම් වැඩි කරන්න හොඳ නැහැ. බදු දෙලෙන් පැනල යන අය අල්ලගන්න එක තමයි විදියක් හදන්නේ. දැන් උදාහරණයක් තමයි පහුගිය කාලේ අපේ නිල මේ යටට කියනවා අපේ හැකර්ලා ගත්තා කියලා පහකට වඩා වැඩි ප්‍රමාණයක් නැවතවතාව මහජනතාව ගිරයි කරන්න වෙනවා. මෙන්න මේක නෙමෙයි අපි අරුභුදය කියලා තියෙන්නේ. මෙන්න මේක නෙමෙයි අපි නවත්තන්න ඕනේ. මේක තමයි කියන්නේ වයින් ග්ලාස් බෙල් ෂේප් තියෙන කියලා එකක් තියෙනවා. න්‍යායයක් තියෙනවා වයින් ග්ලාස් එක ඇතුළේ ධනෙ තියෙනවා, බෙල් ෂේප් එකක් ඇතුළේ බලය තියෙනවා. මෙන්න මේ බල තුලනේ මේ ධන තුලනේ කියන එක අපේ රටවල සිද්ධ වෙලා නැහැ. මෙන්න මේ දේ තමයි හරියට සිද්ධ වෙන්න ඕනේ. ඒ ඒ දේවල් සිද්ධ වෙලා ඉවර නිවැරදි විසඳුම් දෙන්න තාක්කල් නෝඩ විසඳුම් ලැබෙන්නේ නැහැ.
1: අදත් අපි ආර්ථික විග්‍රහය සඳහා ආරාධනා කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යනාංශයේ මහාචාර්ය අජිත් දිසානායක මහතාටයි. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙල්බන් නුවර ත්‍රිපර්සෙට් ගුවන්විදුලි අසන ජනතාව වෙනුවෙන් රටේ ආර්ථිකය පිළිබඳව විග්‍රහයක් ගෙනීම සම්බන්ධයෙන් අපි ඊළඟ සතියේ හමු වෙමු. ඔබට ආයුබෝවන්. ආයුබෝවන්.

ජීවිතයේ යථාර්ථය ගැන කියවෙන මෙම ගීතය පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගීපද රචනයක්. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කීම දාශශූරයෙන්. ගායනය විශාරද මල්ලි පුලස්සිංහල.

0: පන්සල ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ ජන සමාජයට, සංස්කෘතියට, කලාවට සිදුවුණු සේවාව ඉතාමත්ම ඉහළයි. ඉතින් අදත් අපි ඒ පිළිබඳව කතා කරන්න ගෞරවයෙන් ආරාධනා කළා ගරුතර පූජ්‍යපාද කිරඹ සුමංගල ස්වාමීන් වහන්සේට. ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා මෙදිර ආයිබෝන් කියලා ආයිබෝන් ඔබ වහන්සේට. ලංකාවේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයේ එන්න පෙරාතුව සිටන් තිබුණේ පන්සල් ආශ්‍රිත අධ්‍යාපන රටාවක්. ඒ අධ්‍යාපන රටාව තුළ අධ්‍යාපනයට අමතරව කලාව, සංස්කෘතිය නිර්මාණය වුණා. අපි සමනාස ඒ පිළිබඳව සිහිපත් කළොත් ඔබ වහන්සේට කොතින්ද පටන් ගන්න පුළුවන්?
1: ඇත්තටම අපිට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරයින් අනතුරුව ලාංකේය සංස්කෘතිය විශාල වශයෙන් පරිවර්තනයකට ලක් වෙනවා. විශේෂයෙන්ම බෞද්ධ උරුමය රාජ්‍ය ආගම බවට පත්වීමත් එක්ක ඊට අනුරූප වූ සංස්කෘතික හැඩතල ලාංකීය සමාජය තුළ සකස් කරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම සංඝමිත්තා මහරහත් තෙරණිය වැඩම කිරීමත් සමග අපි අහලා තියෙනවා කුල 18ක පිරිසක් කුල කියලකින් මෙතනින් අදහස් වෙන විවිධ වෘත්තිකයෝ, එහෙමත් නැත්නම් විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණ අය, ඒ අය ලංකාවට පැමුණා කියලා. ඒ නිසා අපේ සමාජය තුළ එතෙක් ඉන්දියානු මහා සංස්කෘතියෙන් උරුමව ආපු එය අදාරපු ඒ සංස්කෘතිය තුළ ශික්ෂණය ලැබපු පිරිසක් ශ්‍රී ලාංකීය සමාජය තුළ රාජ්‍ය අනුග්‍රහය සහිතව මේ සංස්කෘතික වටපිටාව සකස් කිරීමේ කාර්යභාරයේ යෙදුණා. ඒ අනුව ලාංකීය කලාව එතැන ඉඳලා හැඩගැහෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ක්‍රිස්තුපූර්ව 3 වැනි සියවසෙන් පස්සේ ක්‍රිස්තුපූර්ව 5 වැනි සියවස වගේ කාලය වන විට ලංකාවේ කිසියම් කලාවක හැඩතල අපිට හොඳට දක්නට ලැබෙනවා. ඒක යම් ප්‍රමාණයකට චිත්‍ර කලාවන් වෙන්න පුළුවන්. විස්සගිරි වගේ විහාර ආශ්‍රය කරගෙන ඒ චිත්‍ර කලාවේ මූලික ලක්ෂණ දක්නට ලැබෙනවා. ඊළඟට කැටයම් කලාව වෙන්න පුළුවන්, මූර්ති කලාව වෙන්න පුළුවන්. මේවායේ මූලික ලක්ෂණ අපිට විහාරාරාම කර්මාන්ත තුල දක්නට ලැබෙනවා. ක්‍රමයෙන් අනුරාධපුර ශිෂ්ටාචාරය තුල මේ කලාව වර්ධනය කිරීමේ සුවිශේෂී කටයුත්තක් සිද්ධ වූ බවට අපිට තියෙන හොඳම සාක්ෂි තමයි, ජීවමාන සාක්ෂි තමයි අනුරාධපුර පූජා නගරයේ පුරා පවත්වන සඳකඩ පහන්, මුරගල්, කොරවක්ගල් ආදී වූ චිත්‍ර, මේ ආදී දේවල් විශේෂයෙන් ශ්‍රීග්‍රිය වගේ තැනක, ඊට අමතරව ඉන්නතුරුව පොළොන්නරුව, දඹදෙනිය, මේ සියලු යුගවල ලාංකීය කලාව කොයිතරම් විහාරාරාම ආශ්‍රිතව ගොඩනැගුණාද කියන එකට සාක්ෂි තියෙනවා. ඒ නිසා මේක දීර්ඝ වශයෙන් අප කතා කළ යුතු තැනක් තමයි අභයගිරි විහාරයේ කේන්ද්‍ර කොටගෙන ඇති උඩ කලා පුනරුදය. විශේෂයෙන්ම තේරවාදී මූලහරය අරගෙන ගිය මහා විහාරික සම්ප්‍රදායට ආ අනුබද්ධව අලුත් මාවතක් ගන්නින් යම් කිසි විදිහකින් එවකට කිසියම් ජනප්‍රිය සංස්කෘතියක් කියලා හඳුන්වමින් වඩා සුදුසුයි. ඒ ජනප්‍රිය සංස්කෘතික ආංගත් එක්ක කලාව අරගෙන ගිය කේන්ද්‍ර ස්ථානයක් තමයි අභයගිරිය කියලා කියන්නේ. ඒ නිසා අදත් ඔබට ශ්‍රී ලංකාවට ගියාම අනුරාධපුර පූජා නගරයේ නරඹන විට අභයගිරිය ආශ්‍රිතව තමයි අපිට ඉතාම අලංකාරවත් සඳකඩ පහනක් හම්බ වෙන්නේ, මුරගල් හම්බ වෙන්නේ, කොරවක්ගල් හම්බ වෙන්නේ. ඒ ආදී වශයෙන් කලාව සෞන්දර්යයට ප්‍රධාන තැන අභයගිරි විහාර ආශ්‍රිත භික්ෂූන් හරහා ලැබුණ බවට අපිට සාක්ෂි තියෙනවා. ඉතින් පසු කාලීන වෙනකොට ඒ යුගවලදී භික්ෂූන් වහන්සේලාගේ පුරෝගාමීත්වයෙන් කලාව සෞන්දර්ය ලැබුණ බවට සාක්ෂි තියෙනවා. සාහිත්‍ය කලාවේදී නම් ප්‍රධාන වශයෙන් පෙදින් බුදු සිරිත, පද්යෙන් බුද්ධ චරිතයේම ලිවිය යුතුයි, බසින් වත් සිරිත ඈ ආදී වශයෙන් මේ චාරිත්‍ර වතාවත් ආදී දේ රචනා කළ යුතුයි කියන පද නෙමේ ඉඳලා භික්ෂුව තමයි ලාංකීය සාහිත්‍ය කලා පුනරුදයේ පුරෝගාමී චරිත බවට පත් වෙලා තියෙන්නේ. අපිට සද්ධර්ම රත්නාවලී, සද්ධර්මාලංකාර, පූජාවලී ආදී ග්‍රන්ථ සහ කෝට්ටේ යුගයේ වෙනකොට කැපී පෙනෙන තත්ත්වයක් තිබෙනවා. මේ නිර්මාණ සාක්ෂි දරනවා භික්ෂුවගේ දායකත්වය කොච්චරද කියන එක.
0: යතෝක්ත කරුණු සම්බන්ධයෙන් දීර්ඝව කතා කරන්න අපිට අවකාශ නැහැ. නමුත් අපිට කතා කළ යුතු වෙනවා මේ ඒ සාකච්ඡාව ඉදිරි කොට අපි ඉදිරියට යනවා. ස්වාමීන් වහන්සේ, එතකොට දැන් මේ වර්තමාන විහාර පරිශ්‍රය තුළ මේ කලා ශිල්ප මේ වගේ දේවල් රැකගන්නට තියෙන ඉඩකඩ පිළිබඳවත් අපි මතක් කරමුද?
1: ඇත්තටම දැනටත් ගම් අරගෙන තිබෙන උප සංස්කෘතික වටපිටාවක් කලාවක් අපිට තිබෙනවා. ඒ කියන්නේ ගමේ පිරිත් මඩුව හදන එක වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් අලුත් සහල් මංගල්‍ය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙසක් උත්සවය වෙන්න පුළුවන්, අවුරුදු උත්සවය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් පොසොන් ඇසළ මේවා වෙන්න පුළුවන්. ආගමික සුවිශේෂී ස්ථාන අවස්ථා කේන්ද්‍ර කොටගෙන තාමත් පන්සල හරහා කෙරෙන සංස්කෘතික දායකත්වයක් තිබෙනවා. වෙස් මංගල්‍යයක් පවත්වනවා නම් ඒ සිද්ධ වෙන්නේ විහාරයේ කේන්ද්‍ර කොටගෙන තමයි. ඊළඟට ඒකට ගොක්කුල කලාව වෙන්න පුළුවන්, කැටයම් වෙන්න පුළුවන්, ගීත කලාව වෙන්න පුළුවන්, නාට්‍ය කවිය වෙන්න පුළුවන්. මේ හැමතැනටම කලාවට විහාරස්ථානයේ කිසියම් පදනමක් තිබෙනවා. දැන් නර්තන කලාව ගත්තොත් එහෙම ඒ කියන සියලු ගායනා මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ආශිර්වාදයන් ලබා ගැනීමේ අරමුණින් කරන ලදී පසු කාලීනව යම් යම් එකතු වී තියෙනවා. නමුත් බහුතරයක් මේ බුදුරජාණන් වහන්සේ උදෙසාතරන නමස්කාරයන් විදිහට තමයි අපිට ආම්බ වෙන්නේ. එහි තියෙන බොහෝ ගායනා බුද්ධානුභාවයට ශාන්ති කර්මවල ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමෙන් කරන ගායනා තමයි තියෙන්නේ. එනිසා වර්තමාන විහාරස්ථානය කිසියම් ප්‍රමාණයකට අර මූල කලා සම්ප්‍රදායන් වල හරය ඒ අයුරින්ම රකගන්නට යම් ප්‍රමාණයකට අදක්ෂ වුණත් තාමත් පන්සල කේන්ද්‍ර කොටගෙන කලාවක් තිබෙනවා. භික්ෂුන් වහන්සේලා තාම ගද්‍ය ලියනවා, පද්‍ය ලියනවා, ඒ වගේමයි නර්තන කලාව වගේ දේවල් පන්සල ප්‍රධාන තැනක් බවට පත් කරගෙන තියෙන පෙරහැර ආදී කර්මාන්තවලදී ඊටවට නාට්‍ය කලාව වගේවා ගත්තොත් එහෙම අපි කරලා තියෙන බොහෝ නාට්‍යවල තිබෙන්නේ බෞද්ධ කතා පුවත්. ඒක නිසා මේවායේදී නාට්‍ය බණ වගේ වේවා මේවා ලාංකීය සමාජයේ යම් ප්‍රමාණයකට භික්ෂුව දායකත්වයක් තවත් දක්වනවා කියන එක තමයි මගේ විශ්වාසය.
0: පසුගිය සතියේත් කතා කළා මේ කලාව සහ නිර්මාණ පිළිබඳව. දැන් මේ සතියේත් අපි ඒ පිළිබඳව කතා කළා. හොඳම අවවාසයට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමින් අද මේ සාකච්ඡාව මෙතන නිවාඩපත් කරනවා. අපි ලබන සතියේදීත් ඔබ වහන්සේ මුණගැහෙනවා. ආයුබෝවන්, තෙරුවන් සරණයි.

අද අපට ලැබෙන කාලය වෙතකින් නිමවට පත් වෙනවා. අද වැඩසටහන ඔබ වෙත ගෙනීම සඳහා මාත් සමග සම්බන්ධ වුණා මහේන්ද්‍ර කාලිංග මුදලි, උදේ ගෝවින්න, දසුන් ගජමන්, ජයන්ත අමරතුංග, සිසිර දිසානායක, රෝහණ කරුණාරත්න, ආනන්ද කොරරත්න, ජයන්ත අමරතුංග, නිරූපා කොරරත්න, ශිරෝමා පනාන්ද, දියුණි ආටිගල, තනිශ්‍රී ආටිගල සමග අද වැඩසටහන ඔබ වෙත ගෙන ආවම ඔබේ හිතවත් විල්ෆ්‍රඩ් සිරිවාද. එළඹෙන සතියේ සෝදායක සතියකට ආසයි. ආයුබෝවන්. Awesome.